නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

සුබෝදෑසනක් මගේ චූටි පොඩිත්තන්ට. අද තැවිල තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. චූටි පොඩිත්තු දන්නවද? අහස ලස්සන වෙන්නේ තරු හින්දා, වලාකුළු නිසා. පරිසරයේ ලස්සන වෙන්නේ මල් හින්දා, ගස් හින්දා. චූටි පොඩිත්තු දන්නවද? මුළු ලෝකෙම ලස්සන වෙන්නේ මගේ චූටි පොඩිත්තු නිසා. එහෙම චූටි පොඩිත්තන්ට අවස්ථාව දෙන්න තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන පටන් අරන් තියෙන්නේ. එහෙනම් ඉතින් මේ විදියට වැඩි කතා බහ නැතුව ඉක්මනට පටන් ගමු සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට, කැපිලි කැටිලිවලට ලක් නොව පුද්ගලයෙක් නම්, ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: පැඩි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යකේ,
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔය ආදරය කරන අය වෙනුවෙන් සිංහල. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510.

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
1: මම බොහොම බය වුණා, මගේ පණටි පාවුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
2: ඕවද බොහොම අපට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: මේ වෙනකොට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහනේ විසේකාර පොඩ්ඩු විශේෂාංගයට ගොඩාක් පොඩිත්ව ඒගොල්ලන්ගේ දක්ෂතාව වෙනවා. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
1: මගේ නම කෙහන්සා මිහිදුලි විජේරත්න. මම ආවේ රත්මලානේ ඉඳන්. මගේ ඉස්කෝලේ නම කුසිනාරා ඉන්ටර්නැෂනල් ස්කූල්. මම ග්‍රේඩ් 5. අද මම කියන්න යන්නේ මගේ රට ගැන. මගේ රට තමයි ශ්‍රී ලංකාව. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සලකයි. මගේ රටේ අලංකාර ගංගා, දිය ඇලි, කෙත්වතු වලින් පිරි සාරවත් රටකි. එය බෞද්ධ රටකි. තවද ඉතා වටිනා මුතු මැණික් ජාතියද ඇත. මගේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජාතීන් ජීවත් වේ. මගේ රට සංචාරය කිරීමට සංචාරකයන් සිය ගණන් පැමිණේ. මෙතරම් ලස්සන රටක් ජීවත් වෙන මම මගේ රටට ආදරය කරමි. ස්තුතියි.
0: හරිම ලස්සනයි. අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ දක්ෂතාවයක් අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, අම්මලා තාත්තලා අපි වහගෙන ඉන්නවනේ. ඕගොල්ලන්ගේ පොඩිත්තා ලස්සනට සින්දු කියන්න, එහෙම නැත්නම් ලස්සන නිර්මාණ කරන්න දක්ෂ නම් එයාටත් අවස්ථාවක් තියෙනවා. 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකට ලස්සන සින්දුවක් හරි, කතන්දරයක් හරි, කවියක් හරි, කතාවක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් Supreme Radio 9D Tower Building කොළඹ 4. Supreme Radio 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිනට එවන්න. හරිම සරලයි. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම එළි දක්වන්න. එහෙනම් ඉතින් මතක ඇතුව චූටි පොඩිත්තන්ගේ දක්ෂතා අපිට එවන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
2: හිම්බා.
1: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර. ඒ කියන්නේ රතු පාටට තමයි යාළගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙන මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්න. විවිධ සුවඳ වෙලවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි බැරල් ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
4: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් ජපන් භාෂාව ටික ටික පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවත් පුළුවන් වෙනවා. අපි හරි ලස්සනට ලේසි විදිහට ඔයාට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි කියලා දෙනවා. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරද්දී අවශ්‍ය වෙන විශේ෷ වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. හරියට අහලා හරියට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල.
5: For cat and C for cup, k k k.
0: Puddange language parcela. Mama.
6: Watashi, watashi, watashi, watashi. I.
0: Api.
6: Watashi tachi, watashi tachi. Watashi tachi, watashi tachi. We.
0: Oba.
6: Anata, anata, anata, anata. You.
0: E putgalaya.
6: Anohito, anohito, anohito, anohito.
7: That person.

0: සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා සිකුරාද දවස අපිට හරිම විශේෂයි. ඒ මොකද සිකුරාදර තමයි කතන්දරයක් අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අදත් තින් කතන්දර සිකුරාද අහගෙන ඉන්න ඔයාට පුළුවන් ලස්සනම ලස්සන කතන්දරයක් අපෙන් අහන්න. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ කතන්දර සිකුරාදා.
1: ඔන්න එකමත් එක ගමක මහ විශාල කැලයක් තිබ්බා. මේ කැලේ පුංචිම පුංචි ඉත්තෑ පවුලක් හරිම සතුටින් ජීවත් වුණා. මේ ඉත්තෑ පවුලේ ඉත්තෑ අම්මයි, ඉත්තෑ තාත්තයි, පුංචි ඉත්තෑ පැටියකුයි තමයි ජීවත් වුණේ. දවසක් මේ ඉත්තෑ පැටියට ගෙදර ඉන්න කම්මැලි හිතුණා. ඉතින් මෙයා අම්මටත් කියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියා. ඉතින් මෙහෙම ගෙදරින් එළියට ගිය ඉත්තෑ පුංචා කෙලින්ම ගිය එයාගේ යාළුවා හම්බ වෙන්න. හැබැයි ඉතින් ඉත්තෑ පුංචගේ කිසිම යාළුවෙක් කැමති වුණේ නැහැ ඉත්තෑ පුංචා එක්ක සෙල්ලම් කරන්න. ඒ ඇයි දන්නවද පුංචි දුවේ පුතේ? මේ ඉත්තෑ පැටියාගේ පිටේ තියෙන කටුවැනිලා යාළුවා හැමෝම තුවාල වෙයි කියලා බය හිතුණු නිසා තමයි ඉත්තෑ පුංචව මේ හැමෝම ප්‍රතික්ෂේප කරේ. ඉතින් හරිම දුකින් ඉත්තෑ පුංචා ඇවිදගෙන කැලේ ඇතුළටම ගියා. ඔන්නොහොම යනකොට වලස් මාමව ඉත්තෑ පුංචට හම්බ වුණා. වලස් මාමා ඉත්තෑ පුංචගෙන් මෙහෙම ඇහුවා.
2: ඉත්තෑ පුංචෝ, මොකෝ මේ දුකින්? බර කල්පනාවක.
1: වලස් මාමා අහපු ප්‍රශ්නෙට ඉත්තෑ පුංචා මේ විදිහට උත්තර දුන්නා.
3: බලන්නකෝ වලස් මාමේ, මගේ මේ පිටේ තියෙන කටු නිසා කවුරුත් මල් ළඟට සෙල්ලම් කරන්නවත් දෙන්නේ නැහැ. ඇත්තටම මට නම් දැන් මේ මගේ පිටේ තියෙන කටු එපා වෙලා තියෙන්නේ.
1: ඔන්න ඔය විදිහට ඉත්තෑ පුංචා උත්තර දුන්නා. මේ කතාව අහගෙන හිටපු වලස් මාමා හොඳ උපදේශයක් පුංචිම පුංචි ඉත්තෑ පැටියට දුන්නා.
2: ඉත්තෑ පුංචා, මේ අහන්නකෝ, ඔයාට ඔය කටු ලැබිලා තියෙන්නේ ඔයාගේම ආරක්ෂාවට. ඒ නිසා කොයිම වෙලාවෙවත් ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන දුක් වෙන්න එපා. ඒ හැම දෙයක් ගැනම හොඳ විදියට දකින්න පුරුදු වෙන්න.
1: වලස් මාමා කියපු දේ හිතට ගත්ත ඉත්තෑ පුංචා හරිම සතුටින් ගෙදර යන්න පිටත් වුණා.
0: දැක්ක නේද පුංචි දුවේ පුතේ, අපි හැමෝටම කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන දේවල් ගැන දුක් වෙන්න එපා. පුළුවන් විදියට හැමෝමත් එක්ක හොඳින් සතුටින් ජීවත් වෙන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas and I come along with us on a hunt.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු චූටි පොඩිත්තංග මම හම්බ වෙන්න එන්නේ ලබන සඳුදා. සතියන්තයක් තියෙනවනේ. සෙල්ලම් කරන්න පුළුවන්නේ. සෙල්ලම් කරන ගමන් චුට්ටක් පාඩම් වැඩ ටිකක් කරන්න. අම්මල කියන දේවල් අහලා සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: ගුවන් සුබදැසනක වෙලාවුදේ 7යි විනාඩි 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න ඔබ යාල 40ක දිනු

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදේ 7යි විනාඩි 8යි දැන් වෙලාව. සුබදැස්සනක් හැමෝටම. සුබදැස්සනක් ශාමලායි බෝ වේවා.
1: ආයිබෝන් නිපු ආයිබෝන්. සුබදැස්සනක්, සුබ දවසක්.
0: අද ජූලි මාසයේ 24 වෙනිදා සිකුරාදා. මගේ තන අද කට්ටියට පඩි වැටේ නේද ශාම?
1: සමහර අයට නේද? අද?
0: ඒ කියන්නේ 25 වෙනිදානේ පඩි වැටෙන්නේ. ඉතින් 25 සෙනසුරාදා නිසා නිකන් හරි සමහර කම්පැනිස් වලට හිතලා අපි වේලාසනින් අද වලට දෙන්නම් කියලා පඩි දුන්නොත් එහෙම.
1: මිනිස්සුන් නිකන් බලාපොරොත්තු අධික කරවන්නතු ඉන්න.
0: ඒ අපිත් එහෙම ඇති කරගන්න කිව්ව ඔයාලා තේම ඇති කරගන්න වල්ලා කියන්නේ.
1: ආදි සඳ තමයි පුදේ. සඳ ෂුවර් නෑ.
0: ඔය සඳ තමයි රේ. නෑ නෑ සඳ තමයි.
1: නෑ නෑ අද හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නේද? මේ ඉතින් අදත් ඔබට ජයග්‍රහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
0: ඔව්.
1: දවසේ ඔය දින හතේ මොන දවසේ කාලේ ගියොත් අපි ජීවිතේට සාර්ථකව මුණ දෙන්න ඕනේ ඉතින් නේද? ඒ නිසා ඉතින් අද දවසත් වාදක ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ඔබට ප්‍රාර්ථනා එකතු කරනවා අපි.
0: ඉතින්
1: උදේ 10 වෙනකන් එකතු වෙලා ඉන්නද වෙල්කම් ෂෝ සමග.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමනෙන් එකතු වෙලා ඉන්නවා මෙල්ඩෝල්. මෙල්ඩෝල් කියන්නේ උණ කැස්ස හැඹේ සාව මේ ඕනම දෙයකට ඉක්මන් සහනිය අරන්ගෙන පැරසිටමෝල් විශේෂක කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා.
1: දැන් මේ එල්ලිනෝ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඉතින් නේද සුපිරි එල්ලිනෝ තත්ත්වයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන් කියලා තියෙනවා.
0: අධික නියගයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික වැසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
1: කොහොමවත් වැසි තත්ත්වයක් ඇති වෙනවම තමයි එල්ලිනෝ තත්ත්වයකදී.
0: ගංගොතර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් කෝකටත් දැන් සූදානම් ශරීරයෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ.
1: මොකටද සූදානම් වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මිනිස්සු ඉන්නේ නේද? ඒක නිසා ඉතින් ගොඩක්ම මේ යුරෝපීය රටවල් වලට ලොකුවටම මේක බලපානවා. මොකද ඒ අයට අපිට තරම් දරා ගන්න බෑ නේ තින්නේ.
0: ඔව්.
1: අපි නෑ ඉතින් කර වෙලා ඉන්න කොහොම?
0: අපි කොහොමවත් කාලකට කරව නෑ.
1: අපි නිකන් ඉරේ ඉන්නවා වගේ නේ නිකන් කබලක ඉන්නවා වගේ නේ වෙලාවකට නේද? ඉතින් මේ බලු මොකද වෙන්නේ කියලා තින්නේ. ඕනට වඩා ඉතින් ඕනම දෙයක් ඕනට වඩා හිතන්න ඕනේ නෑ. අපි අර පිරිමැස්මෙන් පුළුවන් තරම් ජලය හැම පාවිච්චි කරගෙන ඉස්සරහට යන් ඉතින්.
0: එහෙනම් ඉතින් අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි පටන් ගන්නවා ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක. අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ. වැඩිපුරම සින්දු අහන්න පුළුවන් දවස. ඉතින් වැඩිපුරම සින්දු අහන ගමන් අපිත් එක්ක දිගටම ඉන්න කියලා වාට ආරාධනා කරනවා.
1: එහෙනම් ජය වේවා. සුබ දවසක් ඔබට. මං ශාමර.
0: මම නිපුනිකා.

0: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලිකැටිලිවලට ලක් නොව පුද්ගලයෙක් නම් ඔබ දියුණුවෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාරක යන්නේ එන්.එල්.වී. සුභ දවසක්.
2: සුභ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
4: දවස සුභයි, සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නන් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නන් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. 89.1 89.3 Supreme Radio.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. ඇතනම් මං කල්පනා කරේ චාමර හැමදේම වෙනස් වෙන කාලයක් එනවානේ.
1: ඒකනි දැන් අර බදු පණවලා තියෙන ඉතින් වෙනස් වෙලා තියෙන ඔක්කොම දේවල් ටික.
0: වෙනස් වෙලානේ.
1: කාලයක් දෙනවා කියලා තිබ්බනේ සහන කාලයක්. සහන කාලය ඉවරයි. ඇමරිකාව විසින් දැරට ක්‍රියාත්මක කරලා තියෙන 10% තීරු බදු කාල සීමාව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු වෙළඳ හවුල්කාර රටවල් 60ක් සඳහා 10% සහ 12.5% වන පරිදි නව ආනයන බදු පණවන්න තීරණය කරලා තියෙනවා. ට්‍රම්ප් පරිපාලනය තමයි තීරණය කරලා
0: තියෙන්නේ.
1: කවුද තීරණය කරලා තියෙන්නේ?
0: ට්‍රම්ප් පරිපාලනය.
1: හැබැයි මේ ලංකාව ඇතුළු රටවල් 17ක ආනයනය කරන භාණ්ඩ සඳහා 10% බදු ප්‍රතිශතයක් තමයි පණවලා
0: තියෙන්නේ.
1: අනිකුත් රටවල් ටිකට තමයි 12.5% බදු පණවලා තියෙන්නේ. ඒක නිසා මේ දැන් ඉතින් අපි එයාලා ආනයනය කරන දේවල් වලට බදු පණවනවා ඉතින්. කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමයි වෙනස් වෙනවාද නේද? ලෝක වෙළඳපොළ එහෙම තමයි. මොනව කරන්න බෑ කියන්නේ?
0: ඒ දේවල් තමයි.
1: අපි කැමති නැහැ කියන්නේ නේද? අපි ඇමරිකාවත් එක්ක තරහයි කියන්නේ?
0: තරහයි. අපි ඔයාලත් එක්ක ගිවිසුම් ගහන්නේ ආයේ එන්නේ නැහැ ඔය පැත්ත පළාතේ. බලන්නවත් නැහැ ඔය පැත්ත දිහා.
1: අපි දහසෙල්ල කලාපේ අකුලගෙන යන්න තමයි වෙන්නේ තරහ වුණා.
0: තරහයි කතා කරන්නේ.
1: GSP+
0: ඉවරයි.
1: ඉවරයි. උනොත් නේද?
0: හැමදේම වෙනස් වෙන ලෝකෙක අපිත් ඉතින් වෙනස් වෙ යන්න ඕනේ. මොකද අපි හැමදාම එකම විදියට ඉන්නේ. වයසට යනවා, රූපේ වෙනස් වෙනවා. එතකොට ඉස්සර සෙනගී තිරලා පිරලගේ පුමහා ගෙදර ටික ටික ටික කට්ටිය අඩු වෙන්න පටන් ගන්නවා.
1: මොකද කියන්න හදන්නේ? සංවේදී කතාවක් කියන්න හදන්නේ.
0: සංවේදී කතාවනේ. මට දුකයි චාමර.
1: එහෙම
0: හිතනකොට හිතන්නකෝ ඉතින් දැන් අපි කවදා හරි මේ
1: මහා ගෙදර මතක් වෙන මොකද්ද ඔයාලට හේතු වුනේ?
0: එහෙම නෙමෙයි ඉතින් මං කියන්නේ. එහෙම ඉතින් අපි හැමෝම ඉතින් ටික ටික ටික ටික ටික හැම දෙයකින්ම වෙනස් වෙනා ඉතින් අඩු වෙලා යනවා. එහෙම දේවල් වෙලා ඉතින් ඔය ඉස්සර සෙල්ලම් කරපු ගෙවල් හැම සමහර අය දැන් මේ මහා ගෙවල් වලට යන්නවත් නැහැනි චාමර. සමහර මහා ගෙවල් මේ කැලෑ වැදිලා
1: තියෙනවා.
0: එහෙම වෙලා තින මට එහෙම දුක හිතෙනවා. ඒක මං කිව්වේ. මගේ දුක ඔයාලත් ගන්න ඕනේ. ඒකයි. ඔයාලත් පොඩ්ඩක් මතක් කරලා ඒ දුක විඳින්න ඕනේ මන්නම් කියන්නේ.
1: එහෙම තමයි මොනවා කරන්නද නේද? මේ ඉතින් තරඟකාරී සමාජ ක්‍රමයේ තුල අපි ඉතින් ගොඩක් දේවල් අපිට මගහැරිලා තියෙනවා. මගහැරෙමින් තියෙනවා. පුළු පුළුවන් අලාගට ඉතින් ගෙදර ගිහිල්ලා නේද මහා ගෙදර වත්තපිටිය ටික සුද්ධ කරලා එන්න.
0: ඇත්ත ඉතින් නෑ ඇත්ත මං කියන්නේ ඉතින් ඒ දේවල් ටිකත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි තාමත් මහගෙදර අම්මා තාත්තා ඉන්නවා නම් එහෙම ඔය වෙලාව වෙන් කරගන්න. දැන් අද සිකුරාදා කියලා කියන්නේ චාමර ගොඩක් අය දැන් අපි ගත්තොත් එහෙම කොටුව බස් ස්ටෑන්ඩ් එකෙන් පිරෙන දවසක් අද. හවස වෙනකොට යන්න අමාරුයි ඉතින්. මොකද ගොඩක් කටි ඒ පැත්තට යනවා ගෙවල් වල යන්න බලාගෙන ඉතින් ඒ යනකොට මතක තියාගන්න ගෙදරට මොන හරි අරගෙන යන්න. ගෙදරට මොන හරි අරගෙන යනකොට ඔයාට හිතනවා ඇති මේ පාර නම් මට හරි අමාරුයි, තාම පඩි හම්බුනේ නැහැනේ මොකද කරන්න කියලා. හැබැයි ඉතින් එහෙම නෙමෙයි වාරු පුළුවන් කසාගල ග්‍රීන් සෝපේක පැත්තට ගියොත් එහෙම ටිකක් අඩු ගානට මොනහරි ගෙදරට අරන් යන්න. මොකද කසාගල ග්‍රීන් සෝපේකේ හොඳම භාණ්ඩ තියෙනවා, විශේෂයෙන්ම අඩු ගානකට වාර ගන්න පුළුවන්. අනේක තමයි විශේෂම කාරණේ. අඩු ගානට හොඳම භාණ්ඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් පවලිවෙන්නේ අඩුම මිලට වාර ගන්න පුළුවන්කම තියෙනවා. ශාකා තියෙන්නේ මාතලේ, එතකොට අතුරු ගෙඩිය, කඩුවෙල, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල තියෙන තැන්වල. ඉතින් ඔයා ගෙදර යද්දී අර හරි අරගෙනකන් ඉස්සර අපි තාත්තා එද්දි ගෙදර මේ බලාගෙන ඉන්න චාමර මොනහරි ගේනකන් සමහර විට ඉතින් අම්මා එහෙම නොකියුවට මොනහරි ගෙනෙයිද කියලා බලාගෙන ඇති. සමහරකට නංගි කෙනෙක් මල්ලි කෙනෙක් එහෙම ඉන්නවා නම් මොනහරි ගෙනෙයිද දන්නේ නැහැ අපේ අත දිහා බලාගෙන ඇති. යාළට තේරෙන්නේ අපිට සල්ලි අම්මට තාත්තරනේ මං කියන්නේ පොඩි අය එහෙම ඉන්නවා නම් යාළට තේරෙන්නේ අපිට සල්ලි තියනවද නැද්ද කියලා. එයාලා කැමති වෙන්නේ යාළට මොනහරි අරන් එන එකට තමයි ඉතින්. ඉතින් එහෙම එකේ මොනහරි අරන් යන්නේ ඉතින් ගෙදර යනකොටනේ.
1: අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලකට ගන්න පුළුවන් ඔයාට. ශාඛාවන් මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේඹුල්ල නාරම්මල වගේම ගම්පල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ළඟම ඔබේ නගරයේ ශාඛාවන් ආරම්භ කරන්න මේ විදිහ වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා.
0: දැන් ඔය යනකොට අද අනිවාර්යයෙන්ම යනවානේ ස්ටේෂන් එක කොටුව ස්ටේෂන් එක පැත්තට යනවා කොටුව
1: කොළඹින්න අය.
0: ඔය කොළඹින්න කට්ටිය ඉතින් අනිත් කට්ටිය ඉතින් දුර බැහැර කට්ටිය ඉතින් කොළඹ එන්න හදනවා ඇති. එහෙම වෙන්න තියනේ ඉතින්. ඔව් එහෙම එන්න
1: නෑ වැඩ නෑනේ කොළඹෙන්න මිනිසුන්ට.
0: නෑ නෑ මං කියන්නේ ඇයි සමහර අය යන්නේ නැද්ද දුර රස්සාවල් වලට
1: කොළඹෙන්න?
0: ආ ඒකනේ අන්න ඒ කට්ටියනවනේ ඉතින් අද දවසේ කොළඹ. ඉතින් ඒ එනකොට කොහෙන් හරි කමක් නෑ ඔයාට ඔය හම්බ වෙන ළඟම තැනකින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් කවුන්ට් එකක් තියනවා දැක්කොත් එහෙම අනිවාර්යෙන් ඔයා එතනින් ගන්න අද සම්පතක්. එදා වියදමට අනිවාර්යෙන් අද සම්පතෙන් ඔයාට දිනුමක් ඇදෙනවම තමයි මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහයකට තෝරා ගන්නවා. ඉතින් යානුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන කතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන කතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: තවත් සිසු තෑගි තියෙනවා. හොඳට මතක තියාගන්න අද වියදමට හරියනම ලොතරැයි අද සම්පත. දැන් අද වැටුප වැටේද නැද්ද කියලාත් කල්පනා කරමින් ඇතින කට්ටිය.
0: ඒකනේ.
1: එනිසා ගිහින් ගන්න දැම්ම අද සම්පත ලොතරැයි.
0: ඊට
1: පස්සේ පඩිය තිබ්බත් එක නැතත් එකයි නේද? එපා කියන්න එපා. එපවස හොඬ දෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ ඔයාට ඒ තරමට විශ්වාසනීයයිනේ ජාතික ලොතරැයි මණ්ඩලෙ. අද වියදමට ගැලපෙන ලොතරැයි අද සම්පත ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න. ඒ අතරතුරේ මතක තියාගන්න අනිවාර්යෙන් මෙල්ඩෝල් කාඩ් එකක් අද දැම්ම අරගෙන පොකට් එකේ හරි පර්ස් එකේ හරි නේද?
0: මොකක්
1: හරි බෑග් එකේ හරි දාලා තියාගන්න. මොකද වේදනාවක් ඇක්කුම් එනවා අද දැන් තෙරපිලා යන්න තියෙන යනකොට කට්ටියට
0: තෙරපිලා යන්නත් ඕනේ. සහ දැන් හස්බන්ඩ් මේ ගෙදර එනවා නම් වයිෆ් ගෙදර ඉන්න ටිකට කියනවා නේ මට අර කරන් එන්න මේ කරන් එන්න ගෙදර
1: මේ ටික. ඔව් ගෙදර යනවා නම් මේ අපේ සැමියලා ටික කොහොම අරගෙන යන්නේ මෙල්ඩොල්ලා
0: නේද? එහෙමත් කියනවා. හැබැයි ඒ වගේම තව දෙයක් තියෙනවානේ චාමර. තව දෙයක් තියෙනවා කියලා කියන්නේ හිතන්නකෝ දැන් මේ මොනවාද හස්බන්ඩ් හැමදේම තෙතට පිළිවෙලට කරන කෙනෙක් කියලා. ගෙදර ගියපු දවසේ ඉඳන් ඔය තෙතට පිළිවෙලට කරන කෙනෙක් කියලා. එතකොට ඉතින් වයිෆ් ගේ ඔළුව කැක්කුම තව වැඩි වෙනවා. ඇයි අතන බේසම මොකක්ද අනේ මේ බේසම කොතන තියලා තින්නේ? මේ බලන්නකෝ හරියට අතු ගාලත් නැහැ. මේ බලන්න මෙතන මොප් වෙලා නැහැ. මොකක්ද අනේ මේ කරන්නේ? ගෙදර නේද ඉන්නේ. ගෙදර ඉඳලා මේ ටික කන්න වැඩ දුන්නේ. එතකොට මේ මොනවාද හස්බන්ඩ් ගේ නෙමෙයි වයිෆ් ගේ ඔළුවේ කැක්කුම වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. ඊට පස්සේ ඉතින් මෙල්ලු ලැබුණ. මෙල කරන් දෙන්නේ.
1: මෙල්ඩුවල් එකක් ගන්න. ප්‍රබල ආරක්ෂාවක් වාට සලසන ඕ කියනවා සමහර ඒවා නම් අත් විඳපු දේවල් දන්නේ නැහැ කියන්නේ. අහගෙන ඉන්නවා නම් නේද? එහෙම කරන්න එපා පවුනේ ඉතින්.
0: ඉතින් මෙල්ඩෝල් ගන්න. මොකද ඔවට මේ ආගිව් කරලා තේරුමන්නේ අපි රණ්ඩු වෙලා තේරුමක් නෑ. ඒ නිසා මේ ඔය මෙල්ඩෝල් එකක් අරගෙන පවුනේ පැත්ත කරලා ඉන්න පැටියෝ. මේ නැත්තම් ඉතින් ඔය ප්‍රශ්න ඉතින් විසඳෙන්නේ නෑ. ඔය හස්බන්ඩ්ලා කියන කට්ටිය කවදාවත් වැරදි පිළිගන්නේ
1: නෑ. හන්ද ගෙදර යන්නකෝ.
0: එහෙනම් නිකරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න මේ අද කාලගුණ ගැන කිසි වෙනසක් නැහැ නේද? සමහර
1: පැතිවල අද කැලමෙන් හවසට තමයි වගේ දර ගියාට පස්සේ
0: හවසටද ගැටරුවක් නෑ අහගින් නැහැ නේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නෑ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට biological engineering, food science engineering, artificial intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්. A level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0790290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
6: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
9: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකාලමු.
10: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් 125ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
12: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට 125ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: එක දිගට රසම වෙන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: දෙහතයි විනාඩි 45 දන් වෙලාව අද පුවත්පත් සිරස්තර මොනවද කියලා බලන්න ඕනේ. ලංකාවේ මොනවද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ නේද? එක එක විහිළු කතා කියන අතරේ ඒ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද ඉතින් ලංකාව උඩ පෙරලනවා, දැර පෙරලනවා කියලා බලාගන්න එපා ඉන්නේ නේ.
2: ඔව්, ඉතින් මේක කන පිට හැරුන්නේ නැති එක විතරයි වෙලා තින්නේ. ඉතින් වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ.
1: මං හිතන්නේ කන පිටත් හැරෙලා වගේ නේද?
2: කන පිටත් හර වයි කවුරු හරි. මේ අද ලංකාදීප පුවත්පත් අවධානය යොමු කරමු. ඩොලර් හොරෙන් පන්නන සමාගම් 21ක් 10156 වතාවක් රට යවලා.
1: 10156 වතාවක් රට යවලා.
2: ඔව්, මේ යවලා තියෙන්නේ කවුද? ඩොලර් තමයි යවලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඩොලර් ටික තමයි පිට යවලා
1: තියෙන්නේ.
2: එතකොට හයක් දැනටමත් අඳුරගෙනලු. CID උසාවියට දන්වයි කියලා තියෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ් කියලාත් වාර්තා
1: කරනවා.
2: රේගු ආඥාපන තුල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිට රටට පටවන මහා පරිමාණ ජාවාරමකට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය කර අනාවරණය වන හෙයින් එය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා පැවසුවා කියලා තමයි සඳහන් කළ කරුණු දැක්වුවා කියලා තමයි සඳහන් කළ තියෙන රහස් පොලිසිය. ඒ අතර මේ භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් කෝටි 19,000,000 අධික වටිනාකමකින් යුතු ඩොලර් විදේශක ගත කිරීමට සම්බන්ධයෙන් පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ රහස් පොලිසිය මෙම සමාගම් අතරින් සමාගම් 6ක් දැනටමත් අනාවරණය වී ඇති බව සඳහන් කරලා
1: තියෙනවා.
2: තව අනාවරණය වෙන්න තියෙනවා. අනාවරණය වෙච්ච සමාගම් ටික තමයි මේ හයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි මහන්සියෙන් නේද, නුකා නුබී නේද, දුක් විඳලා ඉතින් කොහොම හරි ඩොලර් ටික ඉදිරි කරගන්න බලද්දි මේ ඇවිල්ලා ඉතින් මේවා අපිට බදු ගෙවන්නේ නැහැ. අපිට කිසි දෙයක් නැතුව තමයි මෙයාලා මේ දේවල් කරගෙන යන්නේ. මම දැක්කේ ඒ දවසේදී ආචාර්ය හර්ෂ දි සිල්වා මේ සම්බන්ධයෙන්ුත් කතා කළා. මේ වගේ තියෙන මේ බදු සම්බන්ධ ලියාපදිංචි නොවුණු ආයතන සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒවට වහම විධිමත් පියවරක් ගන්න වෙයි. එල්නිනෝ බලපෑම නොවැම්බරයේ තදින්ම එන මාස තුනේ තද වියලි කාල ගුණයක් පරිසර ඇමති කියයි කියලා ඔන්න ලංකාදීපය අද වාර්තා කරලා තියෙනවා. ඉතින් මම දැක්කා විවිධ වැඩපිළිවෙළවල් ඒකට දැන් සංවිධානය කරමින් තියෙනවා. ඉතින් කොහොමත් පෙර සූදානම ගොඩක් හොඳයි ඉතින් නේද, මොනවා වුණත්. උසස් පෙළ කල් දාන්න ඉල්ලූ පෙත්සම 20 වෙයි. මේ සම්බන්ධයෙන් ගොඩ දෙනෙක් කතා කළා. ඉතින් කොහොම හරි පෙත්සම 20 වෙලා
1: තියෙනවා. තියෙන්න ඕන කාලේ උසස් පෙළ තියෙනවා ඉච්චර.
2: 400 ලේ පරීක්ෂාවට 550ක් අරන් යාපනයේ රෝහලකට 130ක් දඩ. ඒකට ගන්න ඕනේ ප්‍රමාණයට වඩා අරගෙන තියෙනවා මුදල්. ඒ සම්බන්ධයෙන් තමයි මේ නඩු තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඊයේ දවසේදී මම දැක්ක මේ සම්බන්ධයෙන් අනිවාර්ය මේක වෙන්න ඕනේ. මොකද ඒ තැනුත් කළු කඩ වෙලා තියෙන. එක එක ගණන් හිතුණු හිතුණු ගණන් පොයේ දවසර ගණන් වැඩි, ඉරිදා දවසර ගණන් වැඩි. එහෙම වෙන්න බෑනේ රටක. චීන රොත්තක චීනෙකු මරලා මිනිය හංගා රටපනින්න හදලා. මොකද්ද මේ කියන්නේ? කොළඹ වරාය නගරේ බිලීපිති යොදා ගනිමින් පෙරේදා රාත්‍රියේ මසුන් අල්ලමින් සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය වූ චීන ජාතිකයෙකුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ සගවා රටින් පලා යාමට උත්සාහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කරුණායක ගුවන්තුරුපලේදී අතරංගොඩ අරගෙන
1: තියෙනවා.
2: ඒ සම්බන්ධයෙන් තමයි මේ වාර්තා කරන්නේ. අධිකරණ ඇමතිරෙහි විශ්වාසභංගය අද විවාදයට කියලාත් වාර්තා කරලා තියෙනවා. දෙවිනුවර ඇසල පෙරහැරේ ආරක්ෂාවට පොලිසිය 1000ක් යොදවන්නත් තීරණය කරලා තියෙනවා. අම තමයි කියලා තින්නේ ලංකාදීපයේ දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයකටත් අපි අවධානය යොමු කරමු.
1: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ ගෝඨාභය උසාවි එයි පාස්කු දින ප්‍රහාරයට අලන්න එපායයි ඉල්ලූ පෙත්සම් විභාගයේ කල්යයි කියලා තමයි ප්‍රධාන පුවත් සිරස්තලය වාර්තා කරන්නේ. ඒ වගේම තමයි උසස් පෙළ විභාගයේ කල් දමන්න ඉල්ලූ පෙත්සම විසි කරයි කියලත් සඳහන් වෙන අතරේ උසස් පෙළ විභාගයේ අගෝස්තු 10 වනදා ශිෂ්‍යත්වයේ අගෝස්තු 9 වනදා විභාග කොමසාරිස් ජෙනරාල් කියයි කියලා අද දවසේදී දින පුවත්පත වාර්තා කරනවා. කියන්නේ ලබන මාසේ ඒනවලුත් තියෙනවා, ඊට පස්සේ ආපහු ශිෂ්‍යත්වෙත් තියෙනවා.
2: සෑහෙන කාලෙකින් නේද අපේ කාලේ තිබුණු විදිහට ආවේ නේද නිපෝ?
1: නැත්තම් ඉතින්
2: මම හිතන්නේ පාස්කු සිදුවීමෙන් පස්සේ නේද මේ
1: පාස්කු කොරෝනා ඔක්කොම සිදුවීම් එක්කම තමයි ওই ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ.
2: පාස්කුත් එක්කනේ මේ වෙනස් වීම පටන් ගත්තේ. ඒක ඉතින් අවුරුදු කීයක් ගිහින්ද නේ?
1: ඔව්, වැඩිපුරම කොරෝනා එකත් සමර මේ සිලබස් ටික කවර් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ස්කෝල් නැති වුණා, ඔන්ලයින් උගන්නන එකත් පොඩ්ඩක් පරක් වුණා. ඊට පස්සේ එක්සෑම් කල් ගියා. දැන් ආපහු පාරක් ඉතින් හරි පාරට වැටලා තියෙන්නේ. ඒ නිසා ඉතින් කල් දාන්න කියලා කිව්වට මේකනම් කල් දාන්න නැහැ ඉතින් කොහොම හරි විවාහය කරගන්න නේද. එතකොට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන් කියලත් සඳහන් වෙනවා. චීන ජාතිකයෙකුගෙන් කෝටි 20ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ මේ විදිහට රිමාන් කරලා තියෙන්නේ.
2: ඔව් කෝටි 2ක මුදලක්.
1: කෝටි 2ක මුදලක්. ඒ වගේම තමයි වින්දිත දරුවන්ට රැකවරණය ළමයින් උසා විනෝදා වීඩියෝ සාක්ෂි ගන්න පියවර කියලා සඳහන් වෙනවා. ඒක නම් මම හිතන්නේ ගොඩාක් හොඳ දෙයක්. ඊට යටින් තියෙන එක මට පොඩ්ඩක් පේන්නේ නැහැ චම්බරේ මොකද තියෙන්නේ කියලා.
2: ගෙවුරු මාස 6 සම්බන්ධයෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ ලොකු විස්තරයක් මම දැක යොදලා තියෙනවා. ගෙවුණු මාස 6ට ළමයින් සම්බන්ධ පැමිණිලි 5000ක් ලැබිලා තියෙනවලු. ඇමතිනි සරෝජා පෝල්රාජ් තමයි කියලා තියෙන මේ සම්බන්ධයෙන්. තවත් මේ ගොඩක් සිදුවීම් සම්බන්ධයෙන් නෑ කතා කරලා තිබුණා. මහින්ද ආනන්ද නලින් කැරම් බෝඩ් නඩුව ඔක්තෝබර් 15 වනදා කියලා තියෙනවා. යලි කැඳවන්න නියෝග කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අමාත්‍ය මණ්ඩල තීරණ කීපයකුත් තියෙනවා සහ වැදගත් කාරණා කීපයකුත් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට මතක් කරමු. දේශබන්ධු මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා අරගල ක්‍රියාකාරකයෙක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට අරගෙන කියලාත් වාර්තා කරලා
1: තියෙනවා.
2: විදිර තමයි නීපොත ප්‍රධාන පොත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති සින්දුවකට යන්න, කෙටි විරාමයකට යන්නත් ඕනේ. විරාමයකට යන කෙනෙක් අපි සින්දුවකට යමු නේද ජාමල්?
2: ඔව් අපි සින්දුවකට යමු.
1: සින්දුවකට ගිහිල්ලා අපි කෙටි විරාමයක් අරගෙන ආපහු කතාවට එන්න. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ නිවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0777 600 1022.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙ
4: හරි හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
7: කලර්ස් වලට පිළි කැම
8: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දරගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
0: සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
4: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක
0: වෙල්කම් ෂෝ
9: හතයි විදරි පලස් දෙකයි දැන් බලාව චීනට යන්න තෝනි චාවර මොකද ඉතින් මේ දවස්ටකේ මේ කටියට අවස්ථාව හම්බෙනවානේ චීනට යන්න
10: චීනට යවන්නත් වරේ නේද
9: ඔව් චීනට යවන්න
10: යවන්නත්
9: චීනට පටවන්න හදන්නේ අපි
10: චීනට පටවන්න නිකම් නිකන් ගිහිල්ලා එන්න නෙවෙයි ඔයාගේ අනාගතය වෙනස් කරගන්න
9: ඔව්
10: ඔයාගේ ඩ්‍රීම් එක ඒක සාක්ෂාත් කරවන්න තමයි අපි මේ ඔයාට කියන්න හදන්නේ
9: ඔව්
10: චීනිය වගේ ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල තියෙන රටක ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගෙන ජාත්‍යන්තර අධ්‍යාපනයේ හොඳම තැන් ස්පර්ශ කරන තැනක් බවට දැන් චීනය පත් වෙලා
9: තියෙනවා.
10: ඒතකොට චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කාට ශිෂ්‍යත්වයක් සමග ඉගෙන ගන්න ලැබෙනවනะ. ඒකගේ ජීවිතයට ලැබෙන පුදුමාකාර විදිහේ මොකද කියන්නේ වටිනාකම වාසනාව.
9: නැත්තම් ඉතින් ඒ වගේ වාසනාවක් කොහෙන්ද චාමර හම්බ වෙන්නේ? මොකද හිතන්නකො දැන් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දෙන්න ඕන මුදල් ගානත් ගොඩක් වැඩිනේ චාමර.
10: වැඩි වැඩි.
9: එතකොට එහෙම වුණාන් පස්සේ පූර්ණ ශිෂ්‍යත්වයක් එක්ක වාට ගිහිල්ලා චීන ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි නේ තින්නේ. ඉතින් මේ ගැන හැම විස්තරයක්ම ડોක්ටර් භාග්‍යවට පැහැදිලි කරයි. මොකද චයින ලංකා এডুকেෂන් තමයි වාට මේ හැම අවස්ථාවකම හරියටම හදලා දෙන්නේ. විශේෂයෙන්ම ඔයා එරවල් සමත් වෙලා ඉන්න කෙනෙක් නම් වාට පුළුවන්කම තියෙනවා මේ සඳහා සම්බන්ධ වෙන්න. දැන් ශිෂ්‍යත්ව 100ක් හඳුන්ලා දීලා තියෙනවා සහ අපිට දීලා තියෙනවා මේ වෙද්දි 2027 වසරේ පළවෙනි බැච් එකට. ඉතින් ඒ නිසා වාට පුළුවන්කම තියෙනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් ඔයා වෙනුවෙන් ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒරවල් සමත් නම් ඔබ දැම්ම කතා කරන්න ඩොක්ටර් භාග්‍යට 0772290290 සම්මුඛ පරීක්ෂණ ජූලි මාසේ 28-29 කියන දවස් දෙකේ තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. වාට කතා කරලා වැඩේ විස්තර දැනගන්න පුළුවන්. සමහර විට මේ කියන්නේ දැන් පොඩි බයක් ඇති චාමර හැමෝටම කොහොමද මේ දේවල් ටික කරගන්නේ කියලා. වාට බය වෙන්න දෙයක් නැහැ. චීනට දැන් සමහර අය හිතනවා චීන භාෂාවෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. නැහැ, චීන භාෂාවෙන් නෙමෙයි ඉගෙන ගන්න තියෙන්නේ, ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකෝට ඉංග්‍රීසි මාධ්‍යෙන් වාට ඩිග්‍රී කම්ප්ලීට් කරන්න පුළුවන්කම තියෙනවා. ඩිප්ලෝමා වලට යනවනම් ඒ ඩිප්ලෝමා එක ඩිග්‍රියක් දක්වා වර්ධනය කරගෙන ඊට පස්සේ තනින් ඉහළට තියෙන උසස් අධ්‍යාපනය කරගෙන ඔයාට හොඳම කියන්නේ ලෝකෙම පිනගත් උපාධියක් හම්බ වෙන නිසා හොඳම තැනකින් හොඳම රැකියාවක් හොයා ගන්නත් පුළුවන්.
10: දැන් අපේ දෙමාපියෝ හිතනවා ඇති චීනයට යන්න. ඔච්චර කොහෙන්ද අපිට සල්ලි?
9: ඒ කියන්නේ
10: නේද? එහෙම හිතන අය ඉන්නවනේ. විශාල මුදලක් ගෙනවෙති කියලා හිතනවනේ. හැබැයි ඉතින් දැන් ඔය යුරෝපීය රටකට යනවා වගේ එහෙම මහා විශාල මුදලක් චීනය සඳහා යන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතන මේ අපි කියන්නේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. පූර්ණ කාලීන සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ හැම කාරණාවක්ම දැනගන්න, සැකහැරලා දැනගන්න අපි කියපු නම්බෙකට ડોක්ටර් භාග්‍යට කතා කරන්න. කතා කරලා විස්තර දැනගන්න. නිකන් ඔයාලා මේ වෙලාවෙ හිතන්න එපා අයියෝ අපිට කොහෙද අපිට චීනෙට යන්න කියලා වගේ හිතන්න එපා. මේ කතා කරලා වැඩි විස්තර දැනගන්න. අධ්‍යාපනය කියලා කියන්නේ දරුවන්ගේ ලෝකෙට ඉතින් දරුවන්ට අදින අත්අඩු. ඒ නිසා මේ දරුවන්ටේ වටිනාකම් අපි දෙන්න ඕනි.
9: අනිවාර්යයෙන්ම. ඉතින් මේ වටිනාකම් දෙන ගමන් සමහර අය තමන්ගේ ජීවිතේ හදාගෙන චාමර ගෙවල් දොරවල් හැම හදාගන්නවානේ. ඉතින් ගෙවල් දොරවල් හැම හදාගන්නේ අද්දට ඉන්න විතරක් නෙමෙයි, සමහර විට යාළගේ ළමයිටත් එක්කම තමයි සමහර අය ගෙවල් හදන්නේ චාමර. ඔව්.
10: දැන් සාමාන්‍ය අපේ වයසේ අයට දැන් ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන නේද?
9: දැන් හරිනම් ළමයි දෙන්නෙක් විතර ඉන්න ඕන වයස චාමර වයින්නේ.
10: ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර සමහරුන්න ළමයි කතන්දරයක් මත වැඩක් නැහැ නේ. මං කියන්නේ ඉතින් එහෙම ස්ථාවර වෙලා ඉන්නවා නේද? අපේ પરම්පරාවේ අපේ සමකාලීන අය. ඒ අය ඉතින් සතුටුයි ඉතින් ගොඩක් ඒ අය දිහා බලාගෙන අපි ඉන්නවා ඉතින්.
9: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා දැනටමත් ප්ලෑන් කළා නම් තියෙන්නේ ගෙදරක් හදන්න අපේ චාමර වගේ මෙල්ව RB500 පාවිච්චි කරන්න. මෙයා මේ බුරු කියන්නේ හරියට මෙයා බලන් ඉන්නවා කියලා කිව්වට මෙයා ප්ලෑන් ටික ඔක්කොම හදාගෙන ඉන්නේ. දැන් තව ටික දවසින් ගෙට ගෙවිදිනවා.
10: ප්ලෑන් තියෙනවා නම් සල්ලි නැති කෙනෙක් ප්‍රශ්නේ තියෙන්නේ.
9: ඒකටත් උත්තරයක් තියෙනවා. දැන් මෙල් RB500 මේ පැත්තෙන් මේ ඔයාලට වාසනාව අරගෙන එනකොට ශක්තිමත් බැඳීමක් දෙනකොට NLB ධන නිධානය කියන ඔයාලට කෝටි ගාණක් අපි දෙනවා. රුපියල් 40යි වියදම් කරන්න තියෙන්නේ.
10: ඒක තමයි මගේ මේ try එක දැන් කොහොම හරි තියෙන්නේ. අනිවාර්යෙන් ධන නිධානයේ ටිකට් එකක් මම ගන්නවා. එකක් ගන්නේ 3-4ක් ගන්නවා ගන්න වෙලාවට.
9: හැබැයි අපිට ආරංචි උනේ නම් චාමර වෙන දෙයක්.
10: කොහොමද ආරංචි උනේ?
9: අපිට ආරංචි උනේ නම් ඔයාට ටිකට් එකක් ඇදිලා නිකන් දැන් ඔයා නිකන් ඇද්දේ නෑ වගේ
10: ටිකට් එකක් ඇදුණා දෙන්නේ නෑ 7-5යි මොකද කියන්නේ
9: මට හිතුණා
10: එහෙම කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් නේ මේ මාසේ ඇදුණේ.
9: ඔව් කඳු උඩරට
10: එතකොට මේ ටිකට් එකේ අනිවාර්යෙන් මන් දන්නු ඊට වැඩිය තියෙනවා කියලා දරණ නිධානයේ ලොතරැයි.
9: ඒකනේ.
10: දැන් ඒ වගේම තමයි දැන් මිරිද දවස් එනවනේ. සෑම මිරිද දවසකම Sunday bonus වාසනාවක් තියෙනවා. වාසි ගොඩයි තෑගි ගොඩයි දරණ නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ඊට පස්සේ ඉතින් අපි ගෙවල් හදමු තරගෙට නේද?
9: ඊට පස්සේ මං හදන්නේ apartment අරගෙන.
10: මං ඔය කතාව දැන් රටේ බහුතරය දෙනා දන්නවා apartment.
9: ඉතින් මං යාළුව මේ මොනවාද යාළට මේ දෙන්නේ ධනාත්මක චින්තනේ චාම.
10: හොඳයි හොඳයි.
9: මොනවාට යාළුණත් හිතනොත් එහේ මත් මේ apartment එක හදන්න ඕනේ කියලා. අර තනි තනි තනි කාමර තියෙන එකක් හදන්න ඕනේ කියලා හිතනොත් එමේ attached bathroom එක.
10: තට්ටු 50 විතර එකක් හදන්න ඕනේ.
9: නේ මං ඉච්චර නම් හදන්නේ. මොකද මට වගකීම දරන්න බෑ තට්ටු 50ක් හදලා. මං අර සාමාන්‍යයෙන් පොඩි තැනක් හදාගෙන
10: මෙල්වා මෙල්වා භාවිතා මෙල්වා RB 500 ගන්න අනිවාර්ය.
9: ඒකේ භාවිතාව තියෙනවා. මං කියන්නේ ඒක එහෙම නෙමෙයි. තට්ටු 50ක් හදලා මට හැමෝගෙම ආරක්ෂාව ගැන වග කියන්න
10: බෑ. අනිවාර්ය. එහෙනම් අපි කසුන්ගේ සින්දුවක් අහමු නේද දැන්? බොරු කිව්ව ඇතිනේ දැන්.
9: ඇයි මගේ තව ප්ලෑන් තියෙනවා.
10: එහෙනම් අලුත් පැයකට දැන් සින්දුවත් එකම
9: හදාගන්න ඕනේ. මගේ ප්ලෑන්ස් පොඩ කියන්න දෙන්න.
10: මගේ මයික්‍රෝෆෝන් එල්ල.
9: දෙකට වහගෙන ඉන්න මේ Supreme Radio The Welcome Show.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අටේ එන්නල්වී තනඩි තහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත.

0: සුප්‍රීම් රෙක්වස්ට් ෆ්‍රයිඩේ තමයි වා මේ විදියට අහගෙන ඉන්නේ. හැබැයි තින් ද වෙල්කම් ෂෝට් තියෙනවා. හරි, ඒක මතක කරන්න එපා.
1: අපිට හිතුවා සින්දුරේ වැඩියෙන් දෙන්නම්. ඉතින් විශ්වාස කරන්න එපා.
0: ඒ අතර මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න මෙල්බර්න් RB 500 එක තලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතර

0: මන්ටරයත් අපිත් එක එකතරා ඉන්නවා.
1: ඉතින් මේ ටිකට ගන්න වැඩි වැඩියෙන් කට්ටියනේ ගෙදර යනකොට අරගෙන යන්නද තෝරින් සමහරට ඉතින් ගෙදර යනකොට ඉතින් නේද කෝටිපතියෙක් වෙලා යන්න තියෙනවා ඉතින්
0: නැත්තම් ඉතින් යමුද අපි මේ ඇවිදින්න
1: අපිත් යමු අද ඇවිදින්න නේද තවත් වැදගත් තැනකට යන් අපි
0: සිකුරාද කියලා සින්දු වැඩියෙන් දෙනවා කියලා නෑ
1: අපි ඔයාව එක්කන් යනවා මේක වෙලකම් ෂෝ එකේ නෑ
0: අපි ඔයාව එක්කන් යනවා එහෙනම් හරි ඇවිදින්න
2: Travel with Supreme
0: අදශාම රොයා අපිව කොහෙට දෙකන් යන ලෑස්ති වෙන්නේ මේ උදේම
1: මෙතෙන්ද මම කලින් ගිහිල්ලා තියෙන ඔයාව එක්කරගෙන
0: හැබැයි
1: මට ආයෙ මෙතනට යන්න හිතෙනවා
0: මොකද
1: කියන්නේ ගියොත් ආයෙ එන්න හිතෙන්නේ නැති ගමනක් තමයි මේ ගමන
0: අහහ
1: මම අද යන්නේ ඓතිහාසික පොළොන්නරුවේ ගල් විහාරයට ගල් විහාරයට ඒ කාලේ කියන්නේ පරාක්‍රමබාහු රජතුමා මේ විහාරය කරවූ බවනි කියන්නේ පරක් පහා පෙරකුම්බාවන් කළ උත්තරාරාමයේ මේ විදිහට තමයි හඳුන්වන්නේ මේ ගල් විහාරයේ ප්‍රතිමා කීපයක්ම තියෙනවා ඒ අතරින් මේ මෙතන ගුහා කීපයක් තියෙනවනේ නිපු අපිට දැක බලා ගන්න මේ තියෙන පිහිටි කළු ගලේ මේ සියලක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
0: හා.
1: දැන් කළු ගලකට මහා පුදුමාකාර විදිහේ ජීවයක් නෙමේ ලබා දීලා තියෙන්නේ.
0: ඔව්.
1: අවකන පිළිමේ සමාධි පිළිමේ වගේම තමයි මේ ගල් විහාර පරිශ්‍රය තුල තිබෙන පිළිම වහන්සේලා ඉතා සියුම්ව කොහොම නිර්මාණය කළාද කියලා මට නම් අදහා ගන්න සහ හිතන්නවත් බෑ. ඒ පෙර නිර්මාණකරුවන්ගේ තිබුණා වූ තාක්ෂණය මට නම් ජීවිතේ මොකද අපි කවදාවත් අපිට නම් සම කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. දැන් මෙතන මේ තියෙනවා මේ ගුහා කීපයක් තියෙනවා. ඔයා දැකලා ඇති මේ කුඩා සත මේ පිළිම වහන්සේ තියෙන සමාධි පිළිම වහන්සේ තියෙනවා. එතෙන් කියන්නේ විද්‍යාධර ගුහාව කියලා. විද්‍යාධර ගුහාව කියලා තමයි කියන්නේ. දැන් මෙතන මේ විද්‍යාධර ගුහාවේ වැදගත්කම ගැන මම ටිකක් ඔයාලට කියන්න අර හැම දෙයක්ම කියන්න වෙලාව නැති නිසා. දැන් අද අපි දකින්නේ මෙතනට ගියාට පස්සෙ මහා කළු ගලෙන් නිර්මාණය කරලා තියෙන පිළිම වහන්සේ නමක් පමණයි. හැබැයි අතීත කාලයේදී මේ පිළිම වහන්සේගේ රන් ආලේපිත රාමණයක් ආලේප කරලා තිබුණු බව තමයි බොහෝ දෙනා කියන්නේ. එතකොට රත්තරන් ආලේපණය කරලා තියෙන්නේ තඹ සමග මිශ්‍ර කරලා කියලා සඳහන් කරලා
0: තියෙනවා.
1: අද සමහර අය පෙන්눔 කරනවා නිපු තාමත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මේ අතැඟිලි වල හැම අයින් කොටස් වල අර ඔක්සයිඩ් වගේ කොළපාට ඉතුරු වෙලා
0: තියෙනවා.
1: මේ ඔක්සයිඩ් වගේ ඉතුරු වෙලා තියෙන හේතුව තමයි තඹ මිශ්‍ර රත්තරන් තමයි මේ පිළිමවල ආලේපණය කරලා තියෙන්නේ ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒක සමහර විට කෙනෙකුට තාර්කික නොවෙන්න උනත් පුළුවන්. හැබැයි කෙනෙකුට තාර්කික වෙන්නත් පුළුවන්. මොකද අපි ඒක දැකලා නැති නිසා. ඒ කියන්නේ මට විශ්වාස නම් කරන්න පුළුවන් හිම තියෙන්නේ නැති කියලා. මේ තරම් මහා කළු ගලකට මෙච්චර ජීවයක් දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා නේද? ජීවයක් හා සමානව වටිනාකමක් දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා නම් එහෙම නොකරන්න හේතුවක් නැහැ. දැන් ওই විද්‍යාධර ගුහාවේ පිළිම වහන්සේට ඉදිරියෙන් තියෙනවා ගල් කණු කීපයක්. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගල් කණු හිටවපු ගල් කණු කියලා. හැබැයි මේ ගල් කණුත් නිපු අර හාරපු ගුහාවේ පිහිටි කළු ගලෙන්ම තමයි මේ ගල් කණුත් නිර්මාණය කරලා තියෙන්නේ.
0: පිහිටි කළු ගලෙන්.
1: ඒ හාරපු ගුහාවේ පිහිටි කළු ගලෙන්ම තමයි ගල් කණුත් හදලා
0: තියෙන්නේ.
1: ඒතරෝ හිතන්නේ නිර්මාණශීලීත්වය කොහොම කොච්චර සියුම් නිර්මාණයක්ද මෙතන තියෙන්නේ කියලා.
0: ඒකනේ.
1: දැන් ඒ වගේම විද්‍යාධර ගුහාවේ බුදු ප්‍රතිමා වහන්සේට දෙපැත්තෙන් මේ දිව්‍ය ලෝකේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම බුදුන් වහන්සේට පවන් සලනාකාර නිර්මාණය කරලා තියෙනවා. බ්‍රහ්මයන් සහ විෂ්ණු දෙවියන් තමයි මේ පවන් සලන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් ඊට පිටිපස්සෙන් තියෙන්නේ මූර්ති විදියට හදලා තියෙන්නේ දිව්‍ය ලෝකේ. එතකොට ඒ තුලත් ඒ කාලය තුලත් චිත්‍ර තිබිලා තියෙනවා. දැන් මේ චිත්‍ර නැති වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ මේක මේ ආක්‍රමණ හේතුවෙන් ඒ කාලේ හිටපු අපේ පැරණි මිනිසුන් කටයුතු කරලා තියෙනවා. ඒ කාලේ හිටපු මැති ඇමතිවරුන් සම්පූර්ණ පස් වලින් මේ ගල් විහාරේ වහලා දාන. ඒ වහලා දාලා තමයි මේ ওই සතුරු ආක්‍රමණ වලින් ඒක ආරක්ෂා කරගෙන තියෙන්නේ. මොකද ඒක සාධාරණ හේතුවක් තියෙන නොච්චර පිළිමවලට හානි සිද්ධ වෙලා ගල් විහාර ප්‍රතිමාවලට ඇයි හානි සිද්ධ නොවුනේ කියන එක තාර්කිකයිනේ. එතකොට මේ දේවල් සිද්ධ කරලා තියෙන මහා පස් වලින් මේ ගල් පර්වතේ වහලා තමයි තිබිලා තියෙන්නේ. නැවතේ කැණීම් කරද්දි තමයි අර චිත්‍ර ගැලවිලා ගිහිල්ලා තියෙනවා කියලා ඔය එහා සම්බන්ධව කතා කරන විද්වතුන් සහ බොහෝ පැරණන් මේ සම්බන්ධයෙන් කියන්නේ. ඉතින් ඒක නිසා මේ ගල් විහාරයේ සමස්තයක් විතර අපි කතාව කියලා තියෙන හැබැයි මට මේ විද්‍යාධර ගුහාවේ වැඩ සිටින හැම නැත්තම් ඒ පිළිම වහන්සේ තුල තිබුණා විශේෂත්වය ඔබට අද කියන්න ඕන කමක් තිබුණා. ගියොත් එහෙම ඉතින් නිකන් ඔහේ ගිහිල්ලා ඡායාරූපයක් ගහගෙන නැතුව මේවා ටික ළඟට ගිහිල්ලා බලන්න නේද හානි නොකර බලන්න පුළුවන් තරම්. ඉතින් ඒ වගේ මහා පුදුමාකාර නිර්මාණ තාක්ෂණයක් තමයි අපේ රටේ තිබිලා තියෙන්නේ. අදටත් ඉතින් මේ දේවල් අපිට නම් විශ්මයක්ම තමයි.
0: එහෙනම් ඉතින් අපි අද දවසේදී ඔන්න හරි සුන්දර ඒ වගේම තමයි ආගමික අතින් වැදගත්ම ස්ථානයකට තමයි අද දවසේදී ගියේ. ඉතින් අපි ආවහොත් සුන්දර දවසේදී ඔයාව මේ වගේ ලස්සන තැනකට අරන් යන්න ලෑස්ති. එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා ඔයාලට ආරාධනා කරනවා.
2: Travel with

0: Asuna via Eka, Asuna via Intuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi Hande, Magi Rata.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලි වලට ලක් නොව පුද්ගලයෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යකේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් වාතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
4: ආ කවද දැක්ක හිනේ?
5: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
4: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
6: සින්දු කපේ විත් නිමේෂා. නිමේෂා.
7: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
8: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
9: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවනුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
10: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාවට තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහිලා බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලානේ ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
9: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
11: 89.1 89.3 Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදෑසනයි විනාඩි 26යි දැන් බලව.
2: කපුගේ මහත්තයා ලස්සන සින්දුවක් තියෙනවා නේද? අහස උසට නැග ගියාට නෑනේ හසේ රැඳින්නේ.
1: ඔව්.
2: අහස මාලිගා තැනවල අපි පොළවේ සිටින්නේ කියලා නේද?
1: ඔව්.
2: දැන් ආයෙත් ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගියන් තියෙනවා බොරතෙල් බැරලයක මිල්.
1: ආ.
2: අපි බලනින්න ඔය ආයෙත් අඩු වෙනකන් නේද? දැන් ජීවිතේ අපි දකින හීන තියෙනවනේ නිපු. ඒ සමහර හීන තියෙනවනේ ආ පුදුමාකාර විදිහේ කුරිරු සිහින නේද?
1: කුරිරු
2: සිහින කියන්නේ අපි නිකන් අපි තව කෙනෙක් පීඩාවට පත් කරන කෙනෙකුට ගහන නිකන් ඒ වගේ හීන තියෙනවනේ අපේ ජීවිතේ. මට සමහර වෙලාවට පේනවා හීන ගිහිල්ලා හෝමුසරා ගිහිල්ලා නලමල්ගේ ඇදගෙන ඉන්න මොහොත යටින් කියන්නේ. හරිද? නැවක් ගන්න හිතෙනවා මට. මොකරි නැවක් ගන්න හිතෙනවා මේ අර ඇමරිකා වගේ ඉබ්‍රහම් ලින්කන් වගේ යුද නැවක් ගන්න හිතෙනවා. කපීර එකක් ගන්න හිතෙනවා මට ගිහිල්ලා ඔය මේ සටන් කරන රටවල් වලට විරුද්ධ බෝම්බයක් එල්ලලා එන්න. අඩුම තරමේ මට රතිඤ්ඤා කරලා ගන්නව නැතු ඉන්නේ මේ දවස්වල.
1: ඒ වුණාටත් තියෙන.
2: මට හිතෙන්නේ මේ වගේ හීන අපිට නේද? ඒ සමහර හීනවල හැබැයි තීරණ ඉපු මේ කුරිරු මානසිකත්වයක් නෙමෙයි. අසීමිත විදිහේ මිනිසුන්ට තියෙන ආදරේ නේ සමහර ලාවට. මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ මේ සමහර රටවල් හින්දා වගේ එකක් මට
1: හිතෙනවනේ.
2: ඒක සමහර අපිට හිතෙනවා.
1: ඒ වගේ
2: තමයි. ඔව් අපි දුක් විඳිනවනේ. සමහර ලාවට අපිට හිතෙනවා අනේ මට ටිකට් එකක්වත් ඇදෙන්නේ නැණි. මේ අහිංසක මිනිස්සුන්ට මට පුළුවන් විතර උදව් කරන්න.
1: හරි
2: ඒ වගේ දේවල් අපිට ජීවිතේ හිතෙනවා නේද? ඔයාලට හිතලා තියෙනවද එහෙම දේවල්?
1: මට හිතලා තියෙනවා.
2: අපිට සතයක්වත් නැහැ ඇත්තරම. හැබැයි අපිට හිතෙනවා අනේ මට ටිකට් එකක් වගේ හැදුනොත් මට සමහරවිට මගේ වැඩ ටිකක් කරගෙන මට මොකක් හරි මේ මිනිස්සු වෙනුවෙන් කරලා දෙන්න පුළුවන්.
1: සමහරවිට ෂාමර් අපි දැන් කොහේ හරි බඩු හැම ගන්න ගියාට පස්සේ සමහර අයව හම්බ වෙනවා. ඉතින් හැබැයි ඒ වෙලාවේ අපිට අතේ සතේ නැති වෙන්න පුළුවන්. මොකද අපිත් ওই මාසේ අන්තිමට යද්දි නේද? ඔයත් අතරම වැටෙනවනේ.
2: සමහර දැකලා තියෙනවා තාම සාමාන්‍ය අය ඉන්නවා මේ විදිහට අහිංසක අය.
1: අනිවාර්යයෙන්.
2: සමහරවිට අහක බලන්න එන්න වෙනවා. ඇත්තටම සමහරවිට දෙන්න සල්ලි නැති හින්.
1: සමහර අය නා නිකන් හරි ෂාමර් දීලා වෙනතනොත් එහෙම බානිනවා බැනිලා කයි.
2: එහෙම කාඩ කට්ටි ඉන්නවා. ඒවා මේ මංකොල්ල කෑම. ඒවා මංකොල්ල කෑම.
1: මගේ දිගට බැන බැන නෑ. දැන් යන්න නම් හොඳ ඇඳුම් ඒනට අතේ සතයක් නෑ. එහෙම බලන්නේ මොකක්ද අනේ ඉතින් කරන්නේ. හොඳ ඇඳුම් ගඳන් ගියාට ওই වාහන වල ෆිනෑන්ස් දාගෙන ඊට පස්සේ ගෙවල් වලට තේන ඒවා ගෙවාගෙන.
2: අපි නදන්නේ අපේ රංගේ.
1: ඔව් ඊට පස්සේ ඒව ටික කරන් ගියාම සේම ඇත්ත ඉතින් හොඳ ඇඳුමක් කොහමද අපි ගන්නවා ඉතින් යාන්තමට.
2: හොඳ ඇඳුමක් ගන්නවා ඉතින් ඒක අඳිනවා ඉවර වෙනකම් ඉතින්.
1: ඒකේ නූල් පෑදෙනකම් අපි ඒක අඳිනවා. ඉතින් එහෙම අඳිනවා. ඉතින් එහෙම තමයි අපේ ජීවිතේ. කොහොමනත් ඉතින් මේ ඔයාට දෙනොත් එහෙම අද සම්පතක් ඒ අවස්ථාව ඔයාට කන පිට පෙරල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ සමහර නරක කාල හොඳ පැත්තකට එහෙම් පිටින්ම පෙරල ගන්න පුළුවන්කම තියෙනවා. අද සම්පත ඇදුනොත් එහෙම ඉතින් ඒ නිසා බය නැතුව NLB අද සම්පත ඔයා මිලදී ගන්න. එහෙම ගත්තොත් එහෙම ඔයාට හම්බ වෙන්නේ වාසි එකක් දෙකක් නෙමෙයි ගොඩක්. හරි ඒ නිසා ඉතින් එහෙම මගේ අරගන්න එපා. හරි
2: අද සම්පත ජයග්‍රහකෙක් වෙන්න ඉතින් ඔයා මහජන සම්පත දිනුම් මාරෙන් තමයි මේ අද සම්පත ජයග්‍රහක
1: තෝරගන්නේ.
2: ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපන 250,000ක් තියෙනවා. අවසාන අංක 4ට රුපියල් 50,000ක් අවසාන අංක 3 රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට ගැළපෙනම කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැය කියලා කියන්නේ. ජීවිතයේ සිහිනයට ඉතින් වාසනාවේ ආශිර්වාදය අපිට අරගෙන ඉන්නේ ජාතික ලොතරැය මණ්ඩලය.
1: ඔව්. චාමරුවා දැකලා තියෙනවද සමහර විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ව සමහර ආයතන රැකියාවට ගන්නවා.
2: පුහුණු කිරීම යටතේ නේද?
1: පුහුණු කිරීම යටතේ.
2: ඒකට වෙනම පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. වෘත්තීමේ හැකියාවන් එළි දක්වන්න පුරුදු කරන තැන්.
1: ඔව් වෙනම පුරුදු කරනවා.
2: විශේෂ යාලට ආරක්ෂාවක් යටතේ තමයි ඒවා ගන්න හැබැයි යාලා.
1: ඔව්. විශේෂ ආරක්ෂාවක් යටතේ යාලා වෙනම පුහුණු කරනවා. ජාමර මිනිසුත් එක්ක ගැටෙන්නේ කොහොමද? මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? එතකොට ඊට පස්සේ තරින් එහාට මිනිසුත් එක්ක බාණ්ඩ හොමාරු කරගන්නේ කොහොමද? ඔය හැමදේම මේව කළ දෙනවා ජාමර. ඒ වගේම තමයි තවත් සමහර දරුවන්ට ජාමර වෙනමම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් හදාගන්න පුළුවන් විදිහට ගොඩාක් දේවල් පුරුදු පුහුණු කරනවා. දැන් ඔය තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කලින් ඒ දරුවන්ට එපැයිනේ මේ වෙනමම අර ව්‍යාපාරයට අවශ්‍ය කරන දැනුම. අන්නේ හැමදේම සමහර ආයතන වලින් ඇත්තටම මේ ඒක හරියටම ලබා දෙනවා සහ ඒ වගේ දරුවන්ට ගරු කරන ඒ වගේ දරුවන්ව තමන්ට වෙන මොකක්ද ඒ කියලා හිතා ගන්න බැරුව ඒ ළමයිව ආයතන වල රැකියාවට ගන්න ගොඩාක් අයට ඇත්තටම මේ වෙලාවේ ආචාර කරන්න ඕනේ. මොකද සමහර අය නෑ අපිට එපා එහෙම එපා කියලා පැත්ත බලාගෙන හක බලාගෙන ඉන්න වෙලාවේ රැකියා අවස්ථාවක් තියෙනවා නම් ඒ රැකියා අවස්ථාවට ඒ දේවල් වලට අනුයුක්ත කරන සේවක පිරිසක් අතර ඒ කටියත් එක්ක වැඩ කරන්න දාන කටියට අනිවාර්යයෙන්ම අපි ආශාර කරන්න ඕනේ. දැන් ඔය අතරේ ඒ දරුවන්ටත් විශේෂ හැකියාව තියෙනවා ශාමර. ඒ ඉන්න සමහර අය මේ අර ඉලෙක්ට්‍රික් වැඩවලට හරි දක්ෂයි. එතකොට වෙල්ඩින් වැඩවලට හරි දක්ෂයි. ඒ වගේ ගොඩාක් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම ඔබට නිකන් හරි එහෙම කවුරු හරි හම්බ වෙනවා නම් ඒ වගේ කෙනෙක්ව අතාරින්න එපා. මොකද මම ඒක දැක්ක මේ ළඟදී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් ඒ වගේ දරුවෙක් වැඩට අරන් තියෙනවා. ඉතින් එතන එයාව එයාගේ විශේෂම ගහලා තියෙනවා ට්‍රේනර් කෙනෙක් කියලා. එයාට මේ උදව් කරන්න එහෙම කියලා දාලා තියෙනවා. මේ වගේ අයත් රටට සම්පතක් යාලටත් අවස්ථාව දෙන්න ඕන කියලා තමයි එතන දාලා තිබ්බේ. ඇත්තටම මට ඒක දැක්කාම පස්සේ මට ඒක කියන්න තුන මේ කතාව අතර මැද්දේදී. ඉතින් ඒ වගේ කවුරු හරි ඉන්නව නම් ඔබ කරන්න ඕනේ අයව අයින් කරන එකවත් එයා සමාජයේ හරියන්නේ නැහැ කියන එකවත්. මොකද සමහර අම්බලා චාමර ඒ වගේ දරුවෝ ඉන්නකොට අපහසුතාවයකට පත් වෙන වෙන මොකුත් නිසා නෙමෙයි. සමාජයේ එල්ල කරන එක එක පීඩන නිසාම තමයි. සමහර කාලවලට අමර දාතලා බය වෙනවා අනේ දරුවට අපි නැති වෙච්ච කාලකට මොකද වෙන්නේ කියලා. හැබැයි සමාජයේ අපි යාළට ආදරය කරන්න පටන් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම යාළට මේ සමාජය සුන්දර තනක් වෙයි. කිසිම අපයෝජනයක් කිසිම දෙයක් නැතුව අනිවාර්යයෙන්ම යාළ සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙයි චාමර. දැන් ඒ දරුවෝ විතරක් නෙමෙයි තවත් දරුවෝ ගණනාවක් ඉන්නවා චාමර. ඒ විදිහට මේ පරිස්සම් කරන්න ඕන. මොකද ඒකට හේතුව වසර 10කදී ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 108,581ක් ලැබිලා තියෙනවලු.
2: ඔව්.
1: 108,581ක් මේ ලැබිච්චේව විතරයි. හරිද? ළමා අපයෝජන සම්බන්ධයෙන් නොලැබිච්චේව කොච්චර ඇතිද? එහෙම බැලුවොත් එහෙම
2: ඒකනේ. වාර්තාන වෙච්ච කොච්චර තියෙන්න පුළුවන්ද නේද?
1: ඒකනේ.
2: ඒ අතරින් මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට මහාධිකරණයේ ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4421ක් විභාග වෙමින් පවතිනවා කියලා තමයි විෂය භාර අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය කියලා
1: තියෙන්නේ.
2: කොහොමාරි නඩු කඩිනමින් අවසන් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කරලා තියෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: ඒ වෙනුවෙන් මහන්සි වෙනවා කියලා. ඒක වෙන්න ඕනි කාරණාවක්. සමහර නඩු දැන් අවුරුදු ගාණක් තිස්සේ ඇදෙනවා මේ දේවල්. මේවා යට වෙන්න බෑ කිසිම හේතුවක් මත ඉදින් නේද?
1: අනිවාර්යෙන්
2: ඒ වැඩේට ඉදින් අපිත් අපේ සහයෝගය පුළුවන් තරම් ලබා දෙනවා.
1: ඒ අතරේ මතක් කරන්න ඕනේ ඔබ මොනාහර දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දෙයට අනිවාර්යයෙන්ම වෙල්ඩින් වැඩක් දාගන්න. ඔබ පිරිමි පාර්ශ්වයේ කෙනෙක් නම් කාන්තා පාර්ශ්ව වෙනවා නම් ඕනෙකට කරන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් වෙල්ඩින් වැඩ කරන එක ඕනෙකට
2: පුළුවන්. ඕනෙකට කරන්න පුළුවන් ඉගෙනගෙන නේද?
1: ඉගෙනගෙන.
2: මට පුළුවන් කියලා නිකන් කරන්න එහෙම නම් එපා. ඉතින් ඔය ඉන්නවනේ නිකන් මට ඕව මොනවද කියලා වගේ කරන අය නේද?
1: එහෙම නෙමෙයි ඉගෙනගෙන. මොකද ඔයා ව්‍යාපාරයක් කරන්න නම් අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි ඔයාට පුළුවන්කම ලැබෙන්නේ. අර එතන දක්ෂයෙක් වෙන්න සහ තව තවත් ඔයාට කියලා බිස්නස් මේ වැඩිපුර ගන්න.
2: සහිතින් දැන් දිනදා ජීවිතේට හරි වැදගත් නේ පුදුති නේද? වෙල්ඩින් කර්මාන්ත කියන්නේ ලොකුවක්ද මේ? මහා විශාල ගාණක් නෑ ඕක. සමහර අය මන් දන්නවා තමන්ගේ වැඩ කරගන්න තමයි අරන්
1: තියෙන්නේ.
2: ඕව දැන් ඕකත් ඕන්න නැති මිනිස්සු ඉන්නවනේ දැන්. ඔක ගෙදර එහා පැත්තේ ගෙදර තියනවා කියලා දන්නවා. මෙලෝ වැඩ කර නැතුව ගිහලා ඕකත් ඉල්ල නැයි ඉන්නවා. මම පොඩ්ඩක් ඔය ප්ලෑන් එක දෙන්න බැරිද?
1: ඔව්. වැඩකෝ.
2: වතුර තමයි අදින්න වෙන්නේ ගිහිල්ලා.
1: ඉතින් ගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. මොකද වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගත්තොත් එහෙම වට පහසු නිරවද්‍ය සේවාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අවම ලෝබර අවම දුම් විමෝෂණේ බල ශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාලට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් මෙල්වා වෙල්ඩින් ගන්න SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
2: එහෙනම් අපි එකට විරාමයක් ලබා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. 88.89 89.3 දිගටම ඉතින් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ඔයාලට ඉතින් තවත් මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා.
1: ඔව් ඒවා
2: විරාමයට ගිහිල්ලා ඒ ගැන කතා කරමු.
1: දිගටම අහගෙන ඉන්නා

0: Supreme Radio Meltdown හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdown පැරසිටමෝල් විශේෂයකි.
1: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල Opening Production වෙතින් අමතන්න 011 2 739 188.
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන Melba GI box bar.
5: Melba beti. දන්න කියන GI box bar.
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද?
8: හිතට ශක්තිය.
6: සිරුරට සුවය.
9: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
8: ලස්සනට ඉන්න අලුත් රහස්.
10: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
11: කලර්ස් ගුණ පිළිකෑම.
12: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
8: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
11: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
13: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
14: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකාලමු.
15: උණවැලඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
16: 89.1 89.3 Supreme Radio. Wagee hande, wagee rata.

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: මන්නම් කියන්නේ චාමර අපේ අපේ ආශිව රටපටවුම්.
2: ආච්චිව?
1: ආශිව. ආච්චිව නෙමෙයි එහෙම දාන්න එපා හරිද? අපේ ආශිව අපේ රටපටවුම් චීනට යවමු අපි.
2: චීනට යමු ඉගෙනගෙන එන්න කියලා.
1: ඔව් ඉගෙනගෙන එන්න කියලා
2: තව ටිකක්. ඒසත් තේරවන්නේ තා.
1: ඔව් අපි යාට කියමු දැන් එයාට භාෂා ගොඩක් හෙම් පුළුවන් නේ චාමර හින්දි පුළුවන් ඉංග්‍රීසි පුළුවන් සිංහලත් පුළුවන් ඊට පස්සේ අපි යාට කියමු මේ චීන භාෂාවත් ඉගෙනගෙන එන්න කියලා.
2: ඔව්.
1: අනික සහ යා කෑම ගැන වැඩි අවධානයක් යොමු කරනවානේ. කෑමම විතරයි සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් පොඩි වෙලාවයි බඩ හිස්ව තියෙන්නේ ඊට පස්සේ කියනවා මම කෑව නම් හරි නේද කියලා. අර ඒ නිසා අර කෑම ගැන හැම දැනුම ඔයාට වැඩිපුර ඕනේ ආශි මන්නම් කියනවා. දැන් අහගෙන එනවා කියලා අපි දන්නවා ඒ නිසා පරිස්සමට අහගෙන එන්න ඕනේ
2: හරි. යාත්මි අලියෙක් දුහුනේ නේද? කන කන දෙක හරි.
1: ඔව් කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඔයාව කෑම ගැන වැඩිපුරම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාට ෆුඩ් සයන්ස් ඉන්ජිනියරින් මේ ඩිග්‍රී එක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ නිසා ඉතින් ඒ අවස්ථාව ඔයාට තියෙනවා චයින ලංකා এডুকেෂන් එකේ එකතු වෙලා මේ චීනට ගිහිල්ලා උපාධියක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ හොඳම කෑම ටික ඔයාලට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ එකේ හැමෝටම හදලා දෙන්න. හදලා දෙන්න විතරක් නෙමෙයි කෑම ගැන තියෙන දේවල් ගැන. එතකොට කෑම මොන වගේද? ඒ ස්වභාවය මොන වගේද? ඒවල තියෙන දේවල් මොනවාද? ඔය හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්යෙන් චීනයේ විශ්වවිද්‍යාල විශේෂම රාජ්‍ය විශ්වවිද්‍යාල කියලා කියන්නේ නිකන් අනාගතයට හදපු සයිබර් ලැබ්ස් වගේ තමයි. සාමාන්‍යයෙන් දල වශයෙන් චීනයේ අවුරුද්දකට උපාධිධාරීන් 140කට වැඩි පිරිසක් එකතු වෙනවා. 140ක් මොකද?
1: ලෝකෙම්ම.
2: චීනයේ.
1: චීනේ හරි. ලෝකෙම ඉන්න කට්ටියනෝ. ඔව්.
2: ලෝකේ ගොඩක් දරුවෝ ඉන්න. චීනේ දරුවෝ විතරක් නෙමෙයි. ලෝකේ පුරා ඉන්න විද්‍යාර්ථීන් තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. එතන තියෙනවනේ තුන් උසස් අධ්‍යාපනයේ තියෙනවා. එතනින් එහාට තව ඩිග්‍රී වලත් තියෙනවනේ කේක නේද? රෑන්කින් තියෙනවනේ. ඒ විදිහේ යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ලංකාවේ අපේ ඉන්න දරුවන්ට චයින ලංකා এডুকেෂන් එක අරහා චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පූර්ණ කාලීන සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව හිමි කරගෙන යන්න පුළුවන්.
1: මේ දවස් ටික එක හොඳටම හොඳ දවස් ටිකක්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා. මොකද 28-29 සම්බුක්ක පරීක්ෂණ තියෙනවා. මොකද උපාධි 100ක් චීනෙන් ලංකාවට දීලා තියෙන්නේ ලංකාවේ දරුවන් වෙනුවෙන්. ඒ උපාධි 100ෙන් එක්කෙනෙක් සමහර විට ඔයා වෙන්න පුළුවන්. එක උපාධියක් පූර්ණ ශිෂ්‍යත්වයක් වෙන්න පුළුවන්. අර්ධ ශිෂ්‍යත්වයක් වෙන්න පුළුවන්. මේ දේවල් ටික ලබා ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම 28-29 තියෙන සම්බුක්ක පරීක්ෂණයට සහභාගී වෙන්නම වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ડોક્ટર භාග්‍යට කතා කරලා. මොකද ડોક્ટર භාග්‍ය හැම විස්තරයක්ම හැරිම පිළිවෙලට කියන ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ලංකාවේ ඉඳන් කොහොමද චීනට යන්න කලින් ඔයාලට පුහුණුව හම්බ
2: වෙන්නේ?
1: සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඕනේ කොහොමද? ඊට පස්සේ ආපහු ඔයාට වේදන් කරන්න මොන වගේ දේවල් වලටද තියෙන්නේ? ඊට පස්සේ එහෙට ගියාන් පස්සේ නේවාසික පහසුකම් ඔයාලට කොහොමද හම්බ වෙන්නේ? ඔය හැම දෙයක්ම පිළිවෙලට කිසිම බයක් නැතුව ඔයාට අහගන්න පුළුවන් ડોક્ટર භාග්‍යගේ. මොකද ડોક્ટર භාග්‍ය කියන්නේ තෙහෙ වෛද්‍ය උපාධියක් හදාරපු කෙනෙක් මීට අවුරුදු ගණනාවකට කලින්. එතකොට අවුරුදු 25ක් තිස්සේ චයින ලංකා এডুকেෂන් එක ඔස්සේ ගියපු දරුවෝ රාශියක් ඉන්න උපාධිධාරීන් වෙලා. ඉතින් ඒ නිසා ඔබට බය වෙන කිසිම දෙයක් නැහැ. කතා කරන්න දැම්ම ડોક્ટર භාග්‍යට නම්බික මතක් කරන්න නම් 0777.290290
2: දරුවෝ විදිහට ගියාය. දැන් වැඩි හිටිය වෙලා නේද?
1: ඔව්.
2: දැන් මේ කසාගල ග්‍රීන් සුපර් එක ගැනත් කියන්න එපයි.
1: අහහ.
2: පවුලේ හැමෝමත් එක්ක තින් යන්න සුපිරි වෙළඳසල් ජාලයක නියම අත්දැකීම විඳ ගන්න. හරි ගිහිල්ලා ඔයාලට ඇති තරම් නිදහසේ ඉඳලා බඩු නුගායන්න එපා, නුගිනෙන්න එපා. නේද? බඩු බාන්න අරගෙන එන්න. මොකද ඉතාම අඩුවට ලාභදායි විදිහට ප්‍රමිතිගත බාණ්ඩ තමයි මෙතන තියෙන්නේ. අල, ලූණු, පරිප්පු, ඔය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම මෙතන තියෙනවා. ශාකා තියෙනවා, මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල. ළඟම ශාකාවට යන අනිකුත් තැන්වල ශාකාවන් ආරම්භ කරන්න වැඩේ දැන් පටන්ගෙන
1: තියෙන්නේ.
2: අලුත් තැනක් අඩුම ඉලක්ක යන ඒ නිසාම තමයි කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න 0112864012 කතා කරන්න. දැන් ඔය ආශිලාගේ ආශි එනකම් අඳින්නවා කිව්වේ.
1: එනකම්.
2: දැන් ඔය ආවට පස්සේ අහන්න. එනකම් එනකොට කැඳ කඩ කීයක් තිබ්බද කියලා. කැඳ කඩ, වඩේ කඩ,
1: රොටි කඩ
2: ඔක්කොටම ගිහිල්ලා තමයි එන්නේ.
1: ඔක්කොටම
2: ගිහිල්ලා. හයිටි විතර ගෙදරින් එනවා ඇත්තේ මං හිතන්නේ.
1: ඒක තමයි යා පරක් වෙන හැමදාම. ඒ කියන්නේ වේලාසරින් ගෙදරින් එනවා මග දිගට කඩවල නවත්තනවත් වෙන නිසා ඉතින් මෙහෙට එනකොට අන්තිමේදී රොටියක් තමයි අතේ තියෙන්නේ.
2: රොටියක් තමයි තියෙනවා. ඔක්කොම සාම්පල් අරගෙන ඉන්න.
1: ඔක්කොම අරගෙන.
2: පොල කැඳයි, මොකද්ද සුදු ලුණු කැඳයි.
1: නංගි මේ බලන්නකෝ නංගි ආන් අතරින් අපි මේක ගත්තේ කියලා කියන.
2: කැඳ සඳහා විමසන්.
1: විමසන්න. රොටි සඳහා විමසන්න. රොටි හොඳම කඩේ මොකක්ද කියලා යා දන්නවා.
2: දන්නවා.
1: හරි එතන ඉතින් මේක හඳ අල්ලන්න ආස ගමනක්. ඉතින් හැමෝම එක්කම ගොඩ යන්න ඕන ගමනක්. අපි හැමෝමත් එක්කම ගොඩ හැමෝමත් එක්කම අපේ ජීවිතේ ලස්සනට හැදේ.
2: පාරේ යද්දි හඳ යනවා ගෙන යන්න එපා. පුළුවන් තරම් කල්පනාවෙන් යන්න.
1: ඒ ආශයක් වාඩි කිව්වේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දවල් රාත්‍රී 7ට.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio
5: දෙයටයි විනාඩි 51යි දැන් වෙලාව. සමහරු සල්ලි ටිකක් ඉතුරු කරගන්න ශාමර එක එක දේවල් කරනවානේ. ඒ කියන්නේ සල්ලි යාගිනුත් පරිස්සම් කරගන්න හරි අමාරුයි. ඒ නිසා සල්ලි ඉතුරු ගන්න පුළුවන් එක එක ක්‍රම හොයනවා. ඒ අතරේ සමහරු සීටු දානවා, සමහර තැන සල්ලි ටික අර කාඩ් එකක්වත් නැති බැංකු ගිණුමකට දාලා තියෙනවා.
6: ඒ සමහර සීටු දානකම් හොඳයි. ඊට පස්සේ නිකන් අර නිකන් හෝමුස් ප්‍රශ්නේ වගේ තමයි නේද? තර්ජනය කරලා ගන්න සල්ලි. උදාහරණ දෙනව ඕන නම් මට පෙන්නන්න. සමහර සීට්
5: මාව නම් පෙන්නන්න ලැස්ති නේපා.
6: ඔයා නෙවෙයි.
5: ආ ඒක තමයි.
6: තර්ජනය කරලා සල්ලි ඉන්න.
5: තර්ජනය කළා. චාමරේ දෙන්නද දෙන්න දෙන්න
6: දෙනවද නැද්ද?
5: එහෙම තමයි යන්නේ. ඒ කොහොම වුණත් සමහර වෙලාවට චාමරේ අපි ඉතුරු කරන සල්ලි ওই වගේ දෙයකින් හරි හම්බෙන එක ගොඩක් වටිනවා. මොකද සමහර වෙලාවට වැරේ වැල් නැති වෙනවදවල් තියෙනවනේ. ඉතින් ඒ වෙලාවට තමයි මතක් එන්නේ අහස පොළව ගැටලන්නේ. ඒ කියන්නේ අපි නිකන් හපලා පොඩි කරලා ඒ තරමටම කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා උත්තර හොයනවා මොකද කරගන්නේ කියලා. ඊට පස්සේ වටින උත්තරයක් එනවා. අපි උත්තරයක් කියනවා එයාට. ධන නිධානයක් අරගෙන බලහනකෝ. ධන නිධානයක් ගත්තොත් එහෙම වට අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. කොහොමද මම මගේ ජීවිතේ හදාගන්නේ කියන කාරණේ.
6: ඔව්. ඒකව තීරණය කරගන්න ඕන. ධන නිධානයක් අරගෙන සල්ලි ටික නාස්ති කරගන්නවද නේද? විනාශ කරගන්නවද ඉස්සරහට යනවද කියන වා තීරණය කරන්න
5: ඕන. වැදගත් විදියට පරිස්සම් කරනවද කියලා බලාගන්න
6: ඕන. වාඩ පරිස්සම් කරගන්න බෑ වගේ නම් අපිට දෙන්න. පරිස්සම් කළා දෙන්න.
5: අපේ ඉන්න හොඳ මෙකෙනෙක් එක. අපේ ඉන්න හොඳ මෙකෙනෙක් පරිස්සම් කරන්න.
6: ඉතින් මේ ධන නිධානයේ ලොතරැයි කියලා කියන්නේ SMS ලොතරැයක් නෙවෙයි. දශක 6කට වැඩි විශ්වාසයක් තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත විදියට තමයි ධන නිධානේ හඳුන්වන්නේ. ඒ තරම් කෝටිපති දිනුම් අවස්ථා තමයි දෙන්නේ. ළඟම උදාහරණේ මැයි මාසෙට යන් අපි මැයි මාසේ 12 කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග
5: මුදලක්.
6: කන්ද උඩ රටින් තමයි බිහි කළේ වාසනාවන්තයා නේද? ඉතින් ඒ වාසනාවන්තයා වගේම තමයි දැන් ඔන්න ඔයාටත් පුළුවන්කමක් තියෙනවා කෝටි ගණක දිනුම් අවස්ථා හිමි කරගන්න. ඊළඟ කාරණාව සෑම ඉරිදා දවසකම සන්ඩේ බොනස් වාසනාවක්
5: තියෙනවා.
6: ඒ නිසා අවස්ථා රසක් තියෙනවා. දිනන්න නම් ජීවිතේ ගන්න අනිවාර්යෙන්. ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩි.
5: ඊට පස්සේ ආ ජීවිතේ දින්නට පස්සේ පුළුවන් ඉතින් ඔය මේ සල්ලි ටික වගේම පරිස්සම් කරගන්න බැරි නම් ලංකාවේ තියෙන ප්‍රසිද්ධ බැංකු කිහිපයක් චාමර ඒවල දැම්මට පස්සේ ආ ඉතින් මේ ඔන්ලයින් බැංකින් වලටවත් අපිට ලොග් වෙන්න දෙන්නේ
6: නැහැ.
5: දෙන්නේ නැහැ. අය සල්ලි වාගේද? එහෙමද?
6: අයිය ඔයාට සල්ලි ගන්න ඕනේ කියලා තාම නේ.
5: ඕනායි. ඕනේද සල්ලි? නෑ නෑ සල්ලි නම් ඕනේ නෑ. ඇත්තටම ඕනේද මේක? එහෙම කියලා
6: තාම. ලොන් එකක් ගන්න බෑද?
5: ඒව තමයි යන්නේ. සල්ලි නම් අය කවදාවත් ගන්න බෑ. ඒ තරමටම හොඳ මේ ඔන්ලයින් මේ සේවාවක් එහෙම දෙනවා ඉතින්.
6: සමහර ඒවා නම් සාධාරණව තියෙනවා. සමහර ජේෂ්ඨ පුරවැසියන්ගෙන් මෙයලා අහනවා. ඇයි මේක ඔයා ගන්න මේ වෙලාව ගන්න මොනිට?
5: ජේෂ්ඨ පුරවැසියෝ කමන්නේ නැහැ කිමුක ජාමර මේ පොතේ තියෙන රුපියල් 100ක් ගන්න දෙන්නේ නැහැ නේද?
6: අපි වගේ කට්ටිය මේ බැංකේ සල්ලි දාලා තියෙන අපි ළඟ නැති වෙන හින්දර නේද ඔක?
5: ඔව් ඒක.
6: ඊදන් වෙන නිසා.
5: ඒටි ගන්න දෙන්නෙත් නෑ දෙයියනේ. හරි කොහොමුණත් කමන්නේ නෑ. ඒලාට තමයි අපිට ඔළුව කැක්කුම් හැදෙන්නේ. මේ මිනිස්සු ඒක ගන්න දෙන්නෙත් නෑ කියලා ඔළුව කැක්කුම්
6: හැදෙනවා. මම ATM එකකට ගියා කියන්නේ ඔළුව කැක්කුම හැදෙනවම තමයි.
5: ඇයි අනේ සමහර වෙලාවට මේ බයේ ඉන්නේ කාණ්ඩිය කොහෙලේ හිර වේද කියලා.
6: ඇතුළේ තියෙන රස්නේ නේද? දැන් සහරාවට ගියා වගේ සමහර ATM.
5: සමහර තැන්වල සමහර ATM එක නිකන් හිස් තියෙන්නේ චාමර. සල්ලි කවදාවත් නැහැ. එතන හැමදාම යනවා. නැහැ කියලා දැන දැනත් මිනිස්සු පුරුද්දට යන දැන් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නිකන් හරි ඔය ඔක්කොම කල්පනා කරලා ඔලුවක එක්කම එහෙම හැදෙනොත් එහෙම මෙල්ඩෝල් එකක් ගන්න. මොකද මෙල්ඩෝල් ඉක්මන් සහනේ මේ සලසනවා. එහෙම නැතුනොත් එහෙම ඔලුවක එක්කමත් ගියොත් එහෙම කේන්ති. රණ්ඩු වෙන්න හිතනවා චාමර. ඒ නිසා ඔලුවක එක්කම අඩු කරන් යනවනේ. හරිද?
6: අනිවාර්යයෙන් මෙල්ඩෝල් කාඩය ළඟම තියාගන්න. ඔය ෆස්ට් එකේ දාගෙන තියාගන්න, බෑග් එකේ තියාගන්න ගෑනු ළමයි. අනිවාර්යයෙන් ඔය ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා වේදනාවන් කැක්කුම් වලට. දැන් මේ වුණ අවධානම යලිත් ඉහළ ගිහිල්ලා තියෙනලු ඩෙන්ගු අස්සෙම. හරි, ඒක නම් සැලකිලිමත් වෙන්න. විශේෂම දැන් අපේ ගොවි මහත්තුරු දැන් මේ ගොවිතැන් කටයුතු සිද්ධ කරනවානේ, අස්සරු නෙලීමේ කටයුතු වගේ. ඒතරු කුඹුරට බහින්න සිද්ධ වෙනවා. ඒ තුලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ MOH එක අපි කියන්නේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා දෙනවා මේ වුණ සම්බන්ධයෙන් තියෙන ඖෂධ. ඒවා ලබා ගන්න රෝහල් මට්ටමින් ලබාගෙන ඒවා වෛද්‍ය උපදෙස් මත පානය කරන්න. මේ දේවට සැලකිලිමත් වෙන්න ඕනි, පානය කරන්න ඕනි කවුද නැද්ද කියලා තියලා කියනවා. ඒ නිසා මේ පුළුවන් තරම් සැලකිලිමත් වෙලා යන්න. විශේෂයෙන්ම ඔය කාණු පද්ධතිය ආශ්‍රිතවත් මේ තත්ත්වය ගොඩක් තියෙනවා කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. සැලකිල්ලෙන් ඉන්න ඕනි එහෙනම් හැමෝම.
5: එහෙනම් ඉතින් අපි ඒක මතක් කරගෙන ගමන් යන්න රැස්ති සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා.

0: වෙලාව පෙරවරු 9යි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් 1 කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජා

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදනවයයි විනාඩි 7යි දැන් වෙලාව. අපි අවසාන පැයට ඇවිත් තියෙන්නේ. අවසාන පැයත් මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: මෙල්වා විශ්වාසයත් එක්ක මෙල්වා GI බටෝයා පාවිච්චි කරන්න වාගේ ඉදිකිරීම් වල ගන්න ඕන අනිවාර්යයෙන්. ශක්තිය ආයතින් විශ්වාසය කල්පවැත්ම මේ හැම දෙයක්ම තියෙනවා මෙල්වා නිෂ්පාදනයන් තුල.
0: දැන් ෂාමර් අපි මේ හැමදේම කරන්න අපේ බඩගින්න නිවා ගන්නනේ.
1: ප්‍රධාන පරමාර්ථය ඒකනේ තියෙන්නේ.
0: ප්‍රධාන පරමාර්ථය ඒක අපේ ජීවත් වෙලා ඉන්නේ
1: අපිට. සබ්බේ සත්තා ආහාරත්කා කියලාත් කියනවා නේද?
0: ඉතින් අපිට ඕනේ අපේ කුස පුරව ගන්න හැම වෙලාවකම. හැබැයි දන්නවද ලෝකේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
1: අඩු වෙලා
0: තියෙන්නේ ශාමර. දැන් ගොඩක් අය කල්පනා කරන දේ තමයි වැඩි වෙනවද? දැන් ලංකාවේ අපේ ගත්තොත් එහෙම කුසගින්න දර්ශකේ මොනවා වෙලාද දන්නේ නැහැ කියලා සමහර අය
1: හිතනවා. අපිට තේරෙන්නේ වැඩි වෙලා වගේ මොකද ගාසාවල යුද්ධය තිබුණ අවුරුදු ගානක් නේද?
0: හැබැයි අඩු වෙලා තියෙනවා චාමර. යුනිසෙෆ් සංවිධානයේ දත්තවලට අනුව 2022 වසරේ කුසගින්නේ පෙරෙන සංඛ්‍යාව 8.6%.
1: 22 අවුරුද්දේ.
0: ඔව් 2022 වසරේදී. 2025 වෙනකොට 7.8% දක්වා පහත වැටලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මතක තියාගන්න මේ කුසගින්න දර්ශකය. හරිද? මේක මේ බඩගින්න ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. එහෙම නැතු අර මේ වේලක් දෙකක් කාලේ ඉන්න මිනිස්සු ගැන නෙමෙයි, බඩගින්න ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මක ගත්තොත් චාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙන්නේ. මිලියන 14ක් අඩු වෙලා. තාම

0: ලෝකේ බිලියන 2.1ක් විතර. අන්න ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා චාමර.
1: එතන වැදගත් මොකද ඒ කොටස?
0: ඔව්. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකිව සිටිනවා.
1: ප්‍රමාණවත් හෝ ගුණාත්මක කියන දෙකම මෙතන බලපානවා
0: නේද? දෙකම තියෙනවා. ඒ කියන්නේ ප්‍රමාණවත් ආහාර වේලක් හම්බ වෙන්නේ නැහැ සහ ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්න බෑ. ලෝකයේ වැඩිම පෝෂණ ගැටලු තියෙනවා කියලා කියන්නේ චාමර අප්‍රිකානු කලාපේ. එහි ජනගහනයෙන් 56%කට වඩා වැඩි ප්‍රමාණයක් තාමත් කුසගෙන ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. 56%කට වඩා වැඩි ප්‍රමාණයක්. ලෝකයේ බිලියන ගණනකට සෞඛ්‍ය සම්පන්න පෝෂණදායී ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකි තරම් ආර්ථික අපහසුතා සහ ආහාර මිල ගණන් වැඩි වෙලා තියෙනවා කියලා කියනවා. අපිට තියෙන තොන්නේ ප්‍රශ්න චාමර. අපිට හොඳ ආහාර වේලක් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිත් කන්නේ නිකන් අර වේලක් අර වේලක්. අපිත් අර බිලියන මේ 2.1 ඇතුළට ඇතුළත් වෙනවා. ලංකාවේ ගොඩාක් අය.
1: මොකද එතන වැදගත් මේක නිපු මේ පෝෂදායි කියන කොටස වැදගත් වෙනවා නේද?
0: ඔව් අනිවාර්යයෙන්
1: ප්‍රමාණවත් වඩා පෝෂදායි කියන කොටස.
0: පෝෂදායි ආහාර වේලක් ගන්න බැරි වෙලා
1: තියෙනවා. තියෙනක මොකක් හරි උහි කාලා දානවා.
0: ඒ වගේම තමයි. ඔව් ඒ වගේම ලෝකේ පුරා එකතකින් දරුවන්ට නිදන්ගත මන්ද පෝෂණයත් තවත් අතකින් ක්ෂණික ආහාර භාවිතය නිසා තරබාරුකම, බෝනවන රෝග, ඒ කියන්නේ දියවැඩියාව, හෘද රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දේශගුණික විපර්යාස, ගෝලීය උද්ධමනය, සැපයුම් බාධා, විවිධ ගැටුම් නිසා ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට තව දුරටත් අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලොන්ගේ මේ චාමර මේ තිරසර ව්‍යාපෘතියක් තියෙනවා. 2030 වෙනකොට සියලුම මේ කුසගින්න දර්ශකය සීරෝ කරන්න, කියන්නේ බිඳුවක් කරන්න ඔවුන් ඕනකම තිබෙලා තියෙනවා. ඔවුන් ඒකට වැඩපිළිවෙල සකස්ගෙන ඇවිත් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි චාමර අර 6.6 තිබ්බක 7.8ක් දක්වා පහළ බහලා තියෙන. හැබැයි ඔවුන් සඳහන් කරනවා කොච්චර කොහොම කරත් 2030 වෙනකොට කුසගින්න සම්පූර්ණයෙන් තුරන් කිරීමේ අරමුණක් තිබ්බට වර්තමාන ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ කියලා. ඒක නෑ කියලා සඳහන් වෙනවා. ඕන එකට සඳහන් කරනවා ලෝකේ තියෙන ඔය ගෝලීය උද්ධමනය වගේම ලෝකේ තියෙන යුද්ධ ගැටු මේ දේවල් නිසා හැම දෙයක්ම ගණන් යනවා. මිනිසුන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒ කරුණුත් එක්ක මිනිසුන්ට මේ අර බිලියන 2.1ක් තියෙනවනේ තාමත් ලෝකේ බිලියන 2.1ක් ඉන්නවා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්න බැරුව. අන්න ඒ ප්‍රමාණය තව තවත් වැඩි වෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම තමයි වයස අවුරුදු 5 ලංකාව ගන්න එපානේ චාමර. ලංකාව ගත්තොත් එහෙම වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 5%ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මනිල් ජයසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි සඳහන් කරේ. ඒ වගේම 2000 දැන් මේ කාලවකවානුව ගත්තොත් එහෙම ශාමර මේ කාලවකවානුවේ ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 10.1% මිටිබවින් යුක්තයිලු. ඒ වගේම 8.6% කෘෂ බවක් තියෙනවලු. 8.6% කෘෂ බව. ඒ වගේම 16.1% අඩු බර තියෙනවලු. 0.057% අධි බර තියෙනවලු. කුඩා කාලයේ මන්ද පෝෂණයට ලක්වන දරුවන් වැඩිවේට පත් වුණාට පස්සේ ස්ථුලතාවයට පත් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවලු. ඒක වැඩිහිටි කාන්තාවන්ගෙන් 47%ක් පෙන්නුම් කරනවලු. ඒ වගේම පිරිමියාගෙන් 30%ක් පෙන්නුම් කරනවලු. පොඩි කාලේ මන්ද පෝෂණය තියෙනවා. හැබැයි ඊට පස්සේ වැඩිවේට පත් වුණාට පස්සේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 47%ක් ස්ථුලතාවයට පත් වෙනවලු. ඒකෙන් උචාවර අධික ස්ථුලතාවයට පත් වෙන කොටසක් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ ගැටලු රාශියක් තියෙනවා. වැඩිපුරම කාරණේ තමයි අපිට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න බැරි වෙන එක. ඒ වගේම තමයි ක්ෂණික ආහාර වලට අපි පුරුදු වෙලා තියෙනක. අපිට ස්ථුලතාවයේ නැති වෙන්න පුළුවන් චාමර. හැබැයි අපිට මේ අධිබර තියනවා වෙන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ ගොඩක් අයට ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
1: සමස්තයක් විතර ගත්තාම ක්ෂණික ආහාර කියන කොටස හැමතැනටම පොදු නෑ නේද නිපුති? ගොඩක් පිටින් කන්න නැති මිනිස්සුන් ගොඩක් ඉන්න. අර ඇක්කේ BMI දර්ශකය කියන එක අප ලංකාවේ ගොඩක් තැන්වල ඒක අඩු වෙලා තියෙන.
0: ඒක
1: ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවස්ථා කීපයකදීම අපිට දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒක නිවැරදි කරගත්තේ නැතුව ඉතින් අපිට දරුවන්ගේ නේද නිරෝගී දරුවෙක් බිහි නොවුනොත් රටක ඉතින් කොඳුනාරටිය ආයෙත් කොච්චර අපිට අහන්න දෙයක් නැහැ. ඒක එතනින් එහාට බිඳ වැටෙනවා.
0: ඒ කියන්නේ චාමර දැන් තවත් ප්‍රශ්නයකට ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි මේ උපත් ප්‍රමාණය සීග්‍රින් පල්ලෙහාට වැටෙන ගමන්
1: තියෙන්නේ.
0: ඉතින් සීග්‍රින් පල්ලෙහාට වැටෙන්න පළවෙනි හේතුව තමයි මේ ආර්ථික තත්ත්වය සහ මේ ආර්ථික තත්ත්වෙත් එක්ක දරුවන් හදන්න මේ තරුණ පරම්පරාව ගොඩක් බය වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. සහ ඒගොල්ලන්ට නිදහස සීමා වීම, ඒ වගේම තමයි මේ තියෙන තත්ත්වයත් එක්ක තමන්වවත් ජීවත් කරවන්න බැරි තැනක දරුවන් හදන්නේ කොහොමද කියන අදහස ඔවුන්ගේ හිතේ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කොහොමවත් ඉතින් ඒ වගේ තැනකට, ඒ කියන්නේ දැන් දරුවෝ අඩු වෙනවා කියලා කියන්නේ චාමර තරුණ පරම්පරාව අඩු වෙනවා කියලා කියන්නේ ඉස්සරහට යනකොට ඊට පස්සේ වැඩිහිටි පරම්පරාව වැඩි වෙනවා. ඒක ලංකාවේ ආර්ථිකයට බලපාන වෙනම විදියක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ලංකාවේ උපත් අනුපාතිකේ මේ විදිහට සීග්‍රින් අඩු වුණොත් එහෙම ලක්ෂකින් විතර අඩු වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරේ.
1: ඒ කියන්නේ ඩේටා ඇනලිස්ට් එකකින් තමයි ඒක කරන්න වෙන්නේ නිපු. දැන් චීනය වගේ රටවල් ඒක කරලා තියෙනවා. දැන් අපිට එහෙම අපි දන්නේ නැහැ එහෙම එකක් තියෙනවාද කියලා. රටක දරුවෝ ඕනි. ඒ නිසා ඉතින් ඒක වැඩපිළිවෙල ක්‍රමානුකූලව කරගන්න එකට ඉතින් සෞඛ්‍ය අංශ වලට මැදිහත් වෙන්න වෙනවා. අර කිව්වා වගේ දරුවෝ නැති රටක් ඉතින් මොකටද දරුවෝ නැති හෙටක් මොකටද දෙන්නේ? ඒක නිසා පුළුවන් විදිහකට ඉතින් අපි ගොඩ දෙනෙක් කෑම අපරාධේ නිකරුණේ විනාශ කළා
0: දානවා.
1: ඔයා කිව්වොත් එහෙම මං එහෙම කරන්නේ නැහැ කියලා ඒක අපි බොරුවක් කියන්නේ.
0: ඔව්.
1: අපි හෝටලෙට ගිහිල්ලා කනවා අපිට ඕනේ තැන ඕන නැති තරමට අපි බෙදා ගන්න. හරි සරල දේවල් ටිකකින් අපිට පුළුවන් තව කෙනෙක්ගේ කුසගින්න නිවන්. අපි පුළුවන් තරම් ඉතින් ඒකට අප කැපෙලා කඩයුතු කරමු. ඔබ එහෙම කරන අය කියලා අපි දන්නවා.
0: අනික සහ සමහරක් ලාට චාමර අපිට වෙන කාටවත් අරන් දෙන්න නෙමෙයි. අපි නිකන් හරි හිතන්නකෝ පරිප්පු ගන්නවා කියලා කිලෝ දෙකක් සමහරක් විට අපිට පරිභෝජනයට සුදුසු වෙන්නේ කිලෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අපිට දැන් පරිප්පු වගේ දේවල් තියාගෙන කන්න පුළුවන් තමයි. හැබැයි ඒවටත් කාලයක් තියෙනවා
1: නිචාමර.
0: සමහර වෙලාවට අපි අර තියෙන
1: අතිරික්ත
0: ඔව් ඒ කියන්නේ අපි අර තව කෙනෙක්ට ගන්න තියෙන ප්‍රමාණයෙන් තමයි ගන්නව වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ආහාර විසික් කරන්න එපා. මොකද මේ වෙද්දී ලෝකේ බිලියන ගානක ජනතාවක් ඉන්නවා හරි පෝෂණ ආහාර වේලක් නැතුව. ඉතින් ඒ නිසා ඔයාට අද කෑම වේලක් හම්බ වෙනවා නම් ඔයා ඒක ගැන අනිවාර්යයෙන්ම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයාටම. මොකද ඔයාට හොඳ කෑම වේලක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයා තුන් වේල කාල බීලා ඉන්නවා. ඉතින් ඒ දේවල් ටික හම්බ වෙනවා නම් සතුට වෙන්න. තාමත් මිලියන 645ක් කෑම වේලක් නැතුව ඉන්නවා.
1: ඉතින් අපි සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම එහෙනම් ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.

0: A sunave ai ikë, a sunave ai tyne. Supreme Radio. Magiale, magirate.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට, කැපිලි කැටිලි වලට ලක් නොවු පුද්ගලයෙක් නම්, ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
4: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගම් කිව්වද?
3: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
5: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
7: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
6: Back to back, Sindhu Ahanna.
10: Let's go.
11: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
12: 89.1, 89.3.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show.
1: එක්කෙනෙක්ට හා කියලා සියදහස් ගානකගේ බලාපොරොත්තු කඩලා බෙදලා දානවද නැත්නම් එයාටත් බෑ කියලා අර සියදහස් ගානකගේ බලාපොරොත්තු එහෙමම තියෙනවා චාවර.
2: බලාපොරොත්තු කුඩු කරනවා කියනවා.
1: ආ කියනවා එක්කෙනෙක්ට බහ දෙනවා.
2: කියනවා ලොකුම බැකෝ එකක්.
1: ආ.
2: මොකක්ද මේ වෙන්නේ? හරිය.
1: බැකෝයක් ගේනවද?
2: හරි මේ අපිට මතක් කරන කාරණා ටිකක් තියෙනවා නේද?
1: තියෙනවා.
2: දැන්
1: ඇයි? ඇයි ඔය වටම කතාව අනිත් පැත්ත හනවා ගන්නෙ?
2: නැමෙ වැඩක් නේද දේවල් කියන්නේ නේද ඉන්න හරි.
1: හරි දැන් ඔයා ගේනවා කියලා කිව්වනේ බැකෝ එකක්. බැකෝ එකක් ගේන්න සල්ලි පැන් චාම්බර.
2: සල්ලි.
1: දැන් ඔයා ඔය එකතු කරන් තියෙන සල්ලි වලට තව රුපියල් මං හිතන්නේ ලක්ෂ 2ක් විතර තිබ්බහම ඇතිනේ නේද?
2: ලක්ෂ 2කින් අතර ගේන්න පුළුවන් සෙල්ලම් කාර් එක පොඩි ළමයිට දෙන්නේ ඒ වගේ.
1: නෑ නෑ ඔයා කිව්වේ ඇයි ඔයා මේ ලොකු ගාණක් එකතු කරන් තියෙනවා. දැන් තව ලක්ෂ 2ක් විතරයි
2: මදි. ගාණ ලොකු වෙන්නේ අපිට අනුවනේ නේද? මට අනුව ලොකු වෙන්න පුළුවන් ගාණ. තවත් කෙනෙකුට ඒක වෙන පොඩි ඔය දැන් ඔයාලට වගේ නම් පොඩි වෙන්න පුළුවන් ඒ ගාන.
1: නෑ නෑ නෑ නෑ මට නම් ඒව ඒක පොඩි නෑ. ඔයා මට කියපු ගාන මටත් ලොකුයි ජාමර.
2: ඔව්. දැන් මේ ජනාධිපතිවරයා කියලා තියෙනවා රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාවය තියෝනි කියලා. ඒක පෙන්වලා දීලා තියෙනවා. ඒක අපිත් පිළිගන්න කාරණාවක්. අපිට තේරෙන දෙයක් ඉතින් ඒක නේද?
1: අවුරුදු ගානක ඉඳන් අපිට තේරෙනවා. ඔව්
2: අපිට ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේක තේරුණා. හැබැයි ඉතින් අපි අපේ ළඟ හිටපු දක්ෂයෝ නේද? ඒ අයට ගොඩාක් ක්‍රීඩා හැකියාවන් තිබුණා, ක්‍රීඩා කෞශල්‍යයන් තිබුණා. පහසුකම් නොමැති නිසා, ඔවුන් දුප්පත්කම නිසා, අසමාන සමාන අවස්ථා නොලැබීම නිසා
1: ප්‍රමුඛ පෙළේ පාසල් වලට අවධානය වැඩිපුර යොමු වුණානේ සමහර කාලවල.
2: එහෙම ලැබුණා හෝ එයාලටවත් ඉස්සරහට යන්න ඉතින් බැරි වුණානේ ඉතින් නේද? ඒක නිසා මේ ඒ සංස්කෘතිය ඕනි සැමට සමානව අවශ්‍යතා සහ පහසුකම් ටික ලබා දෙන්න
1: ඕනේ
2: ප්‍රධානම කාරණා.
1: ඒ කියන්නේ ඔය අයවැය වෙන් කරාට මේ ඒ අයවැයෙන් සාධාරණ විදිහට හැමෝටම දෙන්න ඕනේ. සමහර වෙලාවට එක එක පැති වලට විතරයි චාමර වෙන් වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව හැම පාසලක්ම දැන් රජයේ පාසල් කියන්නේ හැම පාසලක්ම චාමර. ඉතින් ඒක සමහරක් විට දෙතික පාසල් වෙන්න පුළුවන්, ප්‍රාථමික පාසල් වෙන්න පුළුවන්. ඒ ප්‍රාථමික පාසල් විශේෂයෙන්ම චාමර. මොකද ප්‍රාථමික පාසල් වලින් තමයි දරුවෝ මේ තමන්ගේ දක්ෂතා ඉස්සරහට දාගෙන එන්නේ. ඉතින් එතනින්
2: එහාට රජයේ සහ අනිකුත් පළාත් සභා විශ්වවිද්‍යාල පාසල් නේ තියෙන්නේ ඉතින් නේද? මධ්‍ය මහා සහ අනිකුත් පාසල් ඕවට වෙනසක් නැතුව ඉතින් සලකන්න ඕනේ නේද? මේක රේකිය අමාත්‍යංශය පාලන පාසල් වල පහසුකම් වැඩි වෙලා පළාත් සභා පාසල් පහසුකම් අඩු වෙන්න බෑනේ.
1: එහෙම නැතුව
2: හැමෝම දරුවෝ නිසා පුළුවන් විදිහට නේද? ක්‍රීඩාව තමයි අර වැදගත්ම කාරණාව නේ. මේක දිනු කරන්න ඉතින් අනිවාර්යෙන් වැඩ පිළිවෙලක් හදන්න වෙනවා ඉතින්.
1: අන්න ඒවට උදව් එහෙම කරනවා චාමර මේ ජාතිකලතරයි මණ්ඩලෙ මොකද ජාතිකලතරයි මණ්ඩලයක් ක්‍රීඩා ආරමුදලට වෙනම මුදල් බර කරනවා. ඉතින් ඒගොල්ලෝ හැමදාම කරන දේක් රටේ සංවර්ධනයට, ආර්ථිකයට, රජයේ ඒකහබද ආරමුදලට ඍජුවම දායකත්වයක් සපයනවා ජාතිකලතරයි මණ්ඩලෙ. ඉතින් ජාතිකලතරයි මණ්ඩලෙ අද සම්පත කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන ටිකට් එකක්. මොකද ඒක ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා එදා වේදමර මුදල් ටික හිමින් සේරිය හොයාගන්න තෑග්ගක් විදිහට තමයි ඔයාට හම්බ වෙන්නේ. මහන්සි වෙනාට වඩා ඔයගේ වාසනාවත් එක්ක වට උරගා බාන පුළංකම තියෙනවා.
2: අනිවාර්යයෙන් මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපන 250,000ක්
1: තියෙනවා.
2: ලක්ෂ ගණන් කියෙවෙන්නෙත් නෑ වෙලාවට. හුරු නෑනේ නිප්.
1: ඒ
2: වගේම අවසාන අංක 4 ගලපන රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 රුපියල් 4,000යි. සෙසු තෑගිත් තියෙනවා. අද වියදමට ගැලපෙනම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි. අරගෙන බලන්න. ඔයගේ දවසේ එදිනදා තියෙන ප්‍රශ්න ටික ඔයාලට අඩු කරගන්න පුළුවන් ලොතරැයි. ගත්තොත් එහෙම
1: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න ඔයා වෙල්ඩින් වැඩ කරන කෙනෙක් නම් මොකද ඒකෙන් 100%ක් නිර්වද්‍ය සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව අවම ලෝභ රාමුදුන් විමුචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන් කියලා ඔවුන් සඳහන් කරනවා. විතරක් නෙමෙයි SLS සහතික කළපු ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩේ විදියට වෙළඳපොළට එන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ විතරමයි.
2: එන නිසා ඉතින් විශ්වාසිනුතුව ගන්න මෙල්වා නිෂ්පාදනයන්. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් SLS සහතිකේ තියෙන ලංකාවේ කීර්තිමත් සන්නාමය. දැන් ඔයා මොනවද ස්කූල් යන කාලේ කරපු ක්‍රීඩා කියන්නේ බා?
1: බැඩ්මින්ටන් කරා, ඊට පස්සේ ජිම්නාස්ටික් කරා.
2: ජිම්නාස්ටික්?
1: ඔව්.
2: මේ
1: ඒක තමයි දැන්
2: පේනවා පේනවා නටන නැටිලි වල හැටියට.
1: ජිම්නාස්ටික් කරපු නිසා තමයි චාවර් මම අවුරුදු 26ක් යනකම් ගෙන කෙට්ටුවට හිටියේ. දැන් තමයි පොඩ දරාගන්න බැරුව ඉන්න පොළොටත් බරක් කියලා තින් දැන්.
2: ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්
1: වුණා. මම කොහොමද චාමර ඇත්ත කටුකයි බොහොම සත්‍ය බොහොම කටුකයි වගේ
2: දේවල්. ඒ අය මොකද්ද කරේ? ආ ජිම්නාස්ටික් කරා, ඊට පස්සේ බැඩ්මින්ටන් කරා.
1: ඔව් ඊට පස්සේ තෙන් ඔය මොනවාද ඒවතමයි
2: ඊට පස්සේ ඉතින් කේලම් කියනවා දින කටකතා හදනවා ඕවා තමයි ඉතින් නේද ජොබ් එක
1: ආ ඒවට වඩා මම තව දෙයක් කරා මම පැවලින් එකට වෙලා අවු වෙ ඉන්න ළමයි දිහා බලාගෙන ඉන්නවා චාමර හැම අඟහරුවාදා උදේකම නැත්නම් බදාදා උදේකම එහෙම නැත්නම් අඟහරුවාදායි බදාදායි උදේ දෙකේම
2: හොඳයි හොඳයි
1: මම හරි ආසාවෙන් අර පැවලින් එකට වෙලා මේ මොනවාද අවු වෙ නැති තැනකට වෙලා අපේ අවු වෙ ඉන්න ජනතාව සහෝදර ජනතාව දිහා හරි දුකෙන් බලාගෙන ඉන්නවා මොකද මම
2: මොකද්ද ඔට වර ප්‍රසන්න
1: මීඩියා යුනිට් එකේ ඉන්නේ එතකොට මම එතනයි
2: මේ මීඩියා යුනිට් එකේ කෙනෙක් නේද මේ සභාපතිද කවුද
1: මම සභාපති
2: පුදුම ආඩම්බරයක් මට දැනෙන්නේ ඉතින්
1: ඒ නිසා මං ඉස්කෝලේ පැවිලියන් එකේ වෙලා අපේ කට්ටිය ගාත කියනකම් අර අවුවේ ගිනි අවුවේ ඉන්නවා සාමර
2: මම හැදේ ඉස්කෝලේ ඉතින් පේනවා නේද
1: මට දුකයි වට මොනා කරන්නද ඉතින් මම ගේ මොනා කරන්නද ඈ දුකයි
2: හොඳයි හොඳයි හොඳයි හොඳයි අපි නම් ඉතින් කමන්න හරි බලමු ගයියන් සින්දුව කහන්නේ
1: ඉරිසියයිනේ යමු වෙලා මතක් කරන්න අංගු දෙන්න මෙයි විනාඩි 30යි

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar.
6: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
7: මම බොහොම බය වුණා. මගේ පළටි පාවුණා.
8: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
6: ඉවරයි අද.
8: අහ්, කවද දැක්ක හීනේ?
7: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
8: ඕවද බොහොමවක හිතට දැනෙන සිංහහන. සතිය දවස් පහේම දවල් එකට.
5: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3
5: Supreme Radio.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක The Welcome Show.
1: උදේ 9යි විනාඩි 41යි දැන් වෙලාව. අපි ශාමර ගොඩක් වෙලාවට ගෙදරට බාණ්ඩ මිලදී ගන්නකොට හැම දෙයක් ගැනම හොයලා බලනවානේ. මේක කොච්චර කාලයක් අපිට තියාගන්න පුළුවන්ද? මේක SLS ප්‍රමිතියෙන් යුක්ත ආහාර වේලක්ද? එහෙම නැත්නම් බාණ්ඩයක්ද කියලා අපි අනිවාර්යයෙන්ම හොයලා බලනවා.
2: ආහාරයක්ද බාණ්ඩයක්ද?
1: ඔව්, ආහාරයක්ද බාණ්ඩයක්ද කියලා අපි බලනවා. ඒ හැමදේම බලන්න හේතුව තමයි අපිට ඕනේ අර ටිකක් මේ හොඳ ටිකක් මොනාහරි ගොඩක් නැතත් ටිකක් මොනාහරි ගන්න කියලා අපි හිතනවානේ. අපිට එහෙම හිතනවා.
2: ඉතින් ගන්න එක ගන්න එකේ හොඳ දෙයක් ගන්න ඕනේ කියලා එකක් වගේ තියෙනවා නේද?
1: හැබැයි දැන් ප්‍රශ්න කෑනේ ජාමර සමහරක් වෙලාවට ලොකු ගණන් වෙනවා හොඳම බාණ්ඩ ප්‍රමිතින් යුක්ත හොඳම බාණ්ඩ මිලදී ගන්න ගියාට පස්සේ සමහර ඒවා. හැබැයි ඒකට හේතුව වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේ ඔය මැද අතරමැදිවට ගිවන ගාන වැඩි වෙනවානේ චාමර. එතකොට ඉතින් අර ප්‍රමිතින් යුක්ත බාණ්ඩ බිරදී ගන්න ගියාම පස්සේ අපිට ගෙවන්නේ ලොකු ගානක් බාණ්ඩට නෙමෙයි අතරමැදිවට. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා අතරමැදිව නැතුව ඔයාට සාධාරණ මුදලකට ප්‍රමිතින් යුක්ත බාණ්ඩ ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපේකට. කසාගල ග්‍රීන් සුපේකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා බාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගන්න. මොකද මේක අලුත්ම තැනක්.
2: අනිවාර්යෙන් දැනට ශාකා 6ක් පාරක් පටන්ගෙන තියෙනවා. යාලා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්බුල කියන තැන්වල තව ශාකා ඉතින් ඉක්මනින්ම ආරම්භ කරන බලාපොරොත්තුෙන් තමයි දැන් වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා ඉක්මනටම තව නොබෝ දිනකින් තව ශාකාවන් ආරම්භ කරයි මේ සුපිරි වෙළඳසල් ජාලයේ අධ්‍යක්ෂකව විඳ ගන්න යන නිපු කිව්ව වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් ඉතාමත් විශ්වසනීය විදිහට ප්‍රමිතියෙන් යුක්ත බහන්ඩ අඩු මිලකට ගන්න පුළුවන් ඔයාට. ගිල්ලම බලන්නකෝ වැඩිදුර කියන්න ඕනේ නැහැ. ගියාට පස්සේ තේරෙයි කොහොමද මෙතන කියලා. ආ මේ දෙන්න කිව්වේ ඇත්තන නේද කියලා තේරෙයි ගියාට පස්සේ.
1: දැන් ශාමර මේ දැන් ඒ පැත්තෙන් ඔය වගේ වාසි දෙද්දී දැන් සමහර වෙලාවට අපි ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ඉතින් අපි මේ ව්‍යාපාරයක් කරගෙන යද්දී ඔයාට හිතනවා නම් මම මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඕනේ. ව්‍යාපාරය හරියට කරමනාකරණය කරන්නේ කොහොමද? එතකොට මේකේ ඉන්න මානව සම්පත කරමනාකරණය කරන්නේ කොහොමද? මම මේකේ තියෙන බාණ්ඩ හරියට කල්පනාකරණය කරගන්නේ කොහොමද? මම මේකේ කල්පවැත්ම ගැන දැනගන්නේ කොහොමද? මේ දේවල් මිනිසුන්ට හොඳයිද නැද්ද කියලා අපි දැනගන්නේ කොහොමද? ඔන්න ඔය හැමදේම හරියාකාරයෙන් ඔයාට ඉගෙනගෙන එන්න පුළුවන් තියෙනවා. චීනට ගිහිල්ලාම චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාලට ෆුඩ් සයන්ස් ගැන වැඩිපුරම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඩිග්‍රියක් උනත් ගන්න පුළුවන්කම තියෙනවා. අනික ෆුඩ් සයන්ස් ඉංජිනේරින් විදිහට තමයි ඔයාගේ ඩිග්‍රියක ඔයාලට හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔයා හිතන්නකෝ මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්‍රී කරනවා කියලා. මැනේජ්මන්ට් පැත්තෙන් ඔයාලට හොඳම ඩිග්‍රී චීන ලංකා එඩියුකේෂන් එකත් එක්ක එකතු වෙලා චීනට ගිහිල්ලා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පූර්ණ ශිෂ්‍යත්ව හෝ අර්ධ ශිෂ්‍යත්වත් එක එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම විස්තරයක්ම දැනගන්න. දැන් මේ මාසේ 28-29 කියන්නේ එකට හොඳම දවස් දෙකක්. 28-29 සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඉතින් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ශිෂ්‍යත්ව 100ක් හම්බ වෙලා තියෙන පළවෙනි වරයට. ඉතින් ශිෂ්‍යත්ව 100ෙන් එක්කෙනෙක් සමහරකට ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා. ශිෂ්‍යත්ව ලාභියෙක් ඔයා වෙන්නේ. ඔයා වෙයි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවම ගරගන්න එපා.
2: අනිවාර්යෙන් චීනට ගිහිල්ලා ඉගෙන ගන්න. දැන් ගොඩ දෙනෙක් අධ්‍යාපනය ලබා ගන්න උසස් අධ්‍යාපනය කරන්න විදේශගත වෙන්න බලාගෙන ඉන්නේ නේද? අනේක විද දුක් විඳිනවා කොහොමරි රටෙන් එළියට යන්න. මේ රටවල කොහොමද යන්න කියලා අවස්ථාව ලබා ගන්න. ඒ නිසා මේ අවස්ථාව මඟහැර ගන්න එපා. මොකද මේක නිකම්ම නිකම් අවස්ථාවක් නෙවෙයි. ශිෂ්‍යත්ව සමග තමයි ඔයාලට හම්බෙන්නේ මේ අවස්ථාව. හරි, පූර්ණ කාලීන අර්ධ කාලීන ශිෂ්‍යත්ව සමග තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ડોක්ටර් භාග්‍යට මේ දැම්ම කතා කරලා වැඩි විස්තර දැනගන්න. වැඩි විස්තර දැනගෙන එතනින් එහාට කොහොමද කරන්න ඕනේ මේ දේවල් කියන කාරණාව දැනගෙන ජීවිතය ඉදින් ගොඩ දා ගන්න.
1: 0777290290 තමයි ෆෝන් නම්බර් එක. ડોક્ટર භාග්‍යගේ 0777290290 කතා කළා. ඔයාලට වැඩි විස්තර ડોક્ટર භාග්‍යගෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකද ડોક્ટર භාග්‍ය කියලා කියන්නේ චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඉගෙනුම ලැබපු කෙනෙක් නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා එමෙකින් හරි විස්තර ටික අහගන්න. කොහොමද මේ ටික කරගන්නේ? මොකද එයාට එක්ස්පීරියන්ස් එක හොඳට තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ. අවුරුදු 25 කින්දන් චීනට ළමයි ගිහිල්ලා ඒගොල්ලෝ උපාධි ධාරීන් වෙලා දැන් හොඳ හොඳ තැන්වල රැකියා කරන ගමන් තමයි ඉන්නේ හොඳම උපාධියකුත් එක්ක. ඒ නිසා දැම්මම කතා කරලා වැඩි විස්තර දැනගන්න කියන එකත් මතක් කරන ගමන් අපේ කෙටි විරාමයකට යමුනේ.
2: ඔය ඉතින් ඔය අහගෙන ඉන්න අතරේ ඉතින් අපිට WhatsApp message එකක් එහෙම එවන්නේ ඉතින් නේ. අපි කියන්නම් පුළුවන් ඔයාලට. ඔයාලට අහගෙන ඉන්න අය කවුද කියලා සමහරවල් අපි දන්නේ නැහැනේ.
1: ඔව්.
2: ඉනිසා ඉතින් අපිට මැසේජ් එකක් එවන්න 0718-893-893. හරි, WhatsApp message එකක් එවන්න. අපි ඔයාලගේ නම් ගම් එහෙමත් කියන්න. දැන් ප්‍රියන්තත් good morning කියලා තියෙනවා. තවත් එහෙම කට්ටිය ඉන්නවා. ඉස්සරහට ඒ අයවත් මතක් කරන්න.
1: එහෙනම් දිගටම Supreme Radio අහගෙන ඉන්න.
3: 89.1 89.3 Supreme Radio. වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
5: ආ ඔය එන්නේ පඬිතු නෝන.
6: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
5: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
7: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
5: හදමු හදමු.
7: මම මේ GI box board කරන්න ආවේ.
5: දෙන්නංක හොඳ වර්ගයේ
7: නෑ නෑ නෑ නෑ නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
8: මෙන්වා වෙතින් දන්න තියෙන GI box bar.
9: ජීවිතේ වෙනසක් හොයන ඔබට
10: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
11: හිතට ශක්තිය
12: සිරුරට සුවය
13: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
14: ලස්සනට ඉන්න අලුත් රහස්
15: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
16: කලර්ස් ගුණ පිළිකෑම
17: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
18: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
19: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
20: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ
21: Supreme Radio.

0: තැගිතින් එනතුරා බලාගෙන ඉන්න තමයි තියෙන චාව.
1: කවරන තුරාද
0: අපි එනතුරා අපි ආව හම්බෙන්න බලාගෙන ඉන්නවා සඳත වෙනක ඔයත් බලාගෙන ඉන්න සඳත වෙනකන් හරිද?
1: බලාහිඳීම් කියන්නේ මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් නේද? ජීවත් වෙන්න සමහරලාට මිනිස්සුන්ට දෙන පුදුමාකාර විදි උත්තේජනය. සමහර බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කියලා දැනදනත් මිනිස්සු බලාගෙන ඉන්නවා නේද? එහෙමයි ජීවිතේ ඉන්න. ඒ නිසා මේ තනි කරන්න එපා මිනිස්සු, විශේෂ වම්ම තාත්තා බලන්න වෙලාවක් තියෙනවා නම් අනිවාර්යයෙන් යන්න අද. හෙට අනිද්දා නිවාඩුනක් නේද?
0: මොකද ඉතින් හැමදාම මේකලුන් අපි ගාව නෑනේ චාමර, අපි ඒක පිළිගන්න ඕන ඇත්තනේ. ඉතින් ඒ නිසා අපි අම්මල තාත්තලා ඉන්න කාලෙදි එයාලටක සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. ඒ අතරේ දැන් වාගේ ජීවිතේ ඔයා දියුණු වෙන්න ගොඩාක් තීරණ ගන්නවනේ චාමර. සමහර රට යනවා, සමහර රට යන්න තු ලංකාවෙන් දම කොහොම හරි මේ අපේ ජීවිතේ ගොඩදා ගන්නවා කියන ප්‍රාර්ථනාව ඉන්නවා. ඉතින් පිටරට ගියපු කට්ටියටත් තියෙන ප්‍රාර්ථනාවක් තමයි අම්මගේ තාත්තගේ ජීවිතේ කොහොම හරි මේ උසස් කරන එක, සහ මේ අම්මගේ තාත්තගේ ජීවිතවලට විතරක් නෙමෙයි යාගේ ජීවිතයට අවශ්‍ය කරන හිනවලත් මේ ළඟ කරගන්න එක. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න අයටත් තියෙන එකක් තමයි කොහොම හරි තමන්ගේ ජීවිතේ හදාගෙන තමන්ට ඕන කෙන ගෙවල් දොරවල් හදාගෙන එතනට එන එක. ඒක ටිකක් කරන්න අමාරුයි මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක. හැබැයි දරණි දහනක් හදනොත් නම් වාටේ කරගන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යෙන් ජීවිතේ ඉතින් හදාගන්න එක තීරණය වෙන්නේ ඔයාගේ තීරණ මතනේ ඉතින් නේද? ඔයා කෝටිපතියෙක් කරවල දෙනවා ජාතික ලොතරැය මණ්ඩලෙ. ඉතින් ඊහට ඉතින් ඔයා කළමනාකරණය කරගන්න ඕන ඔයාගේ ජීවිතේ. කෝටි ගානක දිනුම් අවස්ථාව තමයි කෝටිපති දරණි දහනේ ලොතරැයියෙන් දෙන්නේ. ලක්ෂ දෙකේ තෑගින නෙවෙයි
0: දෙන්නේ.
1: මොකද මැයි මාසේ දුන්නේ කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටට. කන්ද උඩට වාසනාවන්තයෙක් බිහි කරලා තිය ඊළඟ වාසනාවන්තය ඔයා වෙන්නේ. වාට කෝටි ගණක දිනුම් අවස්ථා දිනවා. දැන් සෑම ඉරිදා දවසකම ඔන්න සන්ඩේ බොනස් වාසනාව නමින් අලුත් අවස්ථාවකුත් ඔයාලට හඳුන්වා දීලා
0: තියෙනවා.
1: මේ සියල්ලක්ම කරන්නේ ජාතිය මහා ධන සම්පත දරණි දහනේ ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද 2000 අපිට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ. රටේ වාසනාවට, රටේ අධ්‍යාපනයට නේද, රටේ ආර්ථිකයටත් දායකත්ව ලබා දෙමින් තමයි මේ දිනුම් අවස්ථා අපිට ලබා දෙන්නේ.
0: ඒ වගේම තමයි ඒ පැත්තෙන් ඒ වාසනාව අපිට අරගෙන එද්දී ඔයාට උන කැස්ස හෙම්බිනිසාව, එකපත වේදනාව, හිසරදය මේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැරසිටමෝල් විශේෂයක් වෙච්ච මෙල්ඩෝල් පාවිච්චි කරන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. මෙල්ඩෝල් ගත්තොත් නම් ඔයාගේ ඇඟපත වේදනාව, එතකොට හිස්සේ ගැක්කුම, මේ දේවල් ඉතින් කොහින් ගියාද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕනේ මෙල්ඩෝල්.
1: ලගම තියාගෙන ඉතින් මෙල්ඩෝල් කාඩ් යන්නේ.
0: ඔව්. අපි ලයිව් එකේ ඉන්නේ ආලෝ ටිකක් ඉක්මනට මතක් කරගෙන යමු නේද චාමර. ගොඩක් කටි ඒ පැත්තේ තියෙනවා නික්‍රෝ ෆොටෝග්‍රැෆි ඉන්නෝ. එයා කියනවා කාලත් එක්ක හැමදේම වෙනස් වෙවි. ඒත් මතකයන් විතරක් ඉතුරු වෙවි කියලා. එයා වගේ ගොඩක් ඒවා දාලා තිබ්බා. එතකොට චේන් ඔය පැත්තෙන් සසිරෝ හිටියා, අපේ ශාෂ් හිටියා. ඒ වගේම තමයි ගිෂෝ ඉන්නවා. ඒ විතරක් නෙමේ, තව කවුද මේ ඉන්නේ? ෂාරක ෆර්නැන්ඩෝ ඉන්නවා. ෂාරක ඔයාවතොන මතක් කරා. ඒ විතරක් නෙමේ, ඊළඟට ඉන්නවා අපේ ලයිව් එක පැත්තෙන්. මට දැන් කට්ටිය හොයාගන්න බැරුව ඉන්නේ. මැක්ස් කියලා කෙනෙක් හිටියා. මැක්ස් ඔන්න ඔයාවත් මතක් කරා. ඒ වගේම දර්ශනී ජේ ඉන්නවා. දර්ශනී ඔයාවත් මතක් කරා. ඒ වගේම අතුල කුමාර ඉන්නවා. එස් කියලා කෙනෙක් ඉන්නවා. මේ කට්ටිය මේකතු කරගෙන
1: ගිෂු හිටියා නේද? ගිෂු ගැන කිව්වද?
0: ගිෂු හිටියා. ජෝර්දාන් වලින් අතුල කුමාර අපි වහගෙන ඉන්නවා. ඒ කට්ටිය මේකතු කරගන්න ඕනේ. හන්සන ලයිව් එකේ හිටියා. ඒ කට්ටිය මේකතු කරගෙන අපේ අංජුනී හිටියා. එතකොට තව හිමි ආදරේ කියලා කෙනෙක් හිටියා.
1: සසේ හිටියා.
0: ඔව් සසේ හිටියා. ඒ කට්ටියම ගොඩක්
1: ආදරේ. WhatsApp පැත්තෙම තියෙන උපුල් ජයවර්ධන මැසේජ් එකක් එවලා තියෙනවා. සමරසිංහත් එකතු කරගන්න. තවත් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියවත් ඉතින් මතක් කරනවා. බොහොම ස්තුතියි අදත් එහෙනම් අපි අහගෙන හිටියා.
0: එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න ඕනේ. සුබ දවසක් රාජ. අපි ආපහු හම්බ වෙන්නේ සඳුදා උදේ 7ට.
1: සඳුදා හම්බෙන්නේ පැය කීයක් තියෙනවද නේද සඳුදා වෙනකම්?
0: ඔක
1: ගෙවිල යනවා දැනෙන්නේ නැහැ ඉතින් නේද? එහෙනම් ජය වේවා. පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න. මං චාමර.
0: මම නිපුනිකා. ඇවිත් තියන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් නෙමෙයි, අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ අරගෙන අපේ මනිෂා ගින්ගෙන්නම්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: අයිබෝවන් අලුත් පැයක් වෙලාව මතක් කරන්න උදේ 10 විනාඩි 1යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න ප්‍යාර.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ

සුබදෑසනක් උදේ 10:08 දැන් වෙලා පෙහෙමනං ඉතින් ඔන්න පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ ඔයාගේ දවස. අද ඉතින් අඩුවෙන් කතා කළ වැඩිපුරම සින්දු දෙන්න තමයි ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ. මොකද අද ඔයාගේ දවස, අද මගේ දවස නෙවෙයි. ඒ නිසා මම කතා කරන එක චූටම චූටක් අඩු කළා, සින්දු දෙන එක වැඩි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ? හරි, එහෙමනම් ඉතින් කතා කරන ගොඩාක් දේවල් තියෙනවා ඇති මාත් එක්ක. ඒ නිසාට පුළුවන් නුන මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 ට. එහෙම නැත්නම් ඉතින් අපේ WhatsApp එක ඔන්න ඕපන් වෙලා තිනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන්. ඔයා ආදරය කරන, ඔයාට ආදරය කරන, ඒ විතරක් නෙවෙයි ඔයාට මේ වෙලාවේ අහන්න හිතෙන සින්දුව පවා message එකකින් ඔන්න මේ පැත්තට එවන්න chance එක තියෙනවා. 0718 89 83 89 3. එහෙමනම් ඉතින් මොකද කියන්නේ? අපි ලස්සනම ලස්සන සිහින විජිතයකින් අපේ වැඩේ පටන් ගමුද? එහෙමත් නැත්නම් තව චුට්ටක් කතා කරලා ඉමුද?

දැම්මනේ ෂා කිව්ව නේද අද කතා කරනවා අඩු කරලා සින්දු දෙනවා වැඩි කරනවා කියලා. හරි හරි ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට එන්න. මොකද ඒ පැත්තෙන් මම තව චුට්ටිම චූටි වෙලාවකින් TikTok live එකක් එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පැත්තටත් ඇවිල්ලා ඉන්න ඕනේ. එහෙම ඇවිල්ලා හිටියොත් මේ පැත්තේ වෙන සියලුම දේවල් අඩුවක් නැතුව ඔබ සියලු දෙනාටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙමනම් ඉතින් දෙකට මහගිරි ඉන්නෝ ලස්සනම ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි මම හදන්නේ. මම යනවා සිහින විජිතයකට ඔයාව අරගෙන. මොකද කියන්නේ කමක් නැහැනේ. දෙකට මහගෙන ඔයාම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. උදේ 10:00 වෙනකන් වෙලාව මම මනිෂා.

0: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලිවලට ලක් නොවූ පුද්ගලයෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
1: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි

0: Tribuna, Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 18යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
3: back to back සින්දු අහන්න
6: let's go
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 එන්නිරවී තනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
2: The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
4: හිම්බා.
3: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
4: ඒ
3: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට

0: கீதைய விந்தின்னமாக
1: சுப்ரீம் ரிக்வெஸ்ட் ஃப்ரைடே.
2: ඔද 10 විනාඩි 36යි දැන් වෙලාව. කතා කරනවා අඩු කරා කියලා කිව්වට බලන්න ගොනේ දා. කතා කරනවා අඩු කළා කියලා කිව්වට ඇත්තටම කතා නොකර ඉන්න බෑ. මොකද මේ පැත්තට කතා කරනකොට, මැසේජ් කරනකොට, අපේ TikTok live එක පැත්තට එනකොට ඒ කටිය අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. කතා නොකර හිටියොත් එහෙම ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි මේ වෙලාවට. ඉතින් මේ ප්‍රශ්න වලට මුණ දෙන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳ ගන්න එක ක්‍රමයක් තමයි කතා කරනවා කියන එක. එතකොට ඉතින් මට කතා කරන අයයි, මැසේජ් කරන අයයි, ලයිව් එකට ජොයින් වෙන අයයි ඔක්කොම මතක් කරන්න පුළුවන් නේද? හරි, මම මුලින්ම යනවා පනා කඩුවට. පනා කඩුවෙන් සෝමදාස මට කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් සෝමදාස මේ විදිහට ඒ පැත්තෙන් එකතු කරගෙන ඔන්න සිතුම් අපේ ලයිව් එකට එකතු වෙලා ඉන්නවා. ගුඩ් මෝර්නින් අක්කේ, අපිට අත ලස්සන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. අනිවාර්යම ලස්සන සින්දුවක් දෙනවා. දිගටම ඔය විදිහටම ඉන්න ලයිව් එකේ. ඒ වගේම අපි ඉන්නවා කවිඳු දුලාන්න, තිලින, දෙව්මිනි, චාමර, ලුකා, ප්‍රභාත, විමාශ, ලොකු බෝයි. ඔන්න මට gift එකකුත් දුන්නා, එකක් නෙවෙයි ගොඩක් දුන්නා. හරිද? ඉතින් ඒත් එක්කම ලොකු බෝයි කට්ටියක් එකතු කරගන්න කියලා මේ පැත්තට මැසේජ් එකකුත් දාලා තියෙනවා. ඒ කට්ටියගේ නම් ටිකත් මේක මම මතක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ලොකු බෝයි කියන්නේ පවන්. හරිද? පවන් මෙන්න මේ විදිහට තමයි කියන්නේ. අක්කේ සමන්ත අයියා, සුනෙත් අයියා, ජානක අයියා, චමෝත් මල්ලි, සිනෙත් මල්ලි ඇතුළු එම් ග්ලාසස් ඇලුමිනියම් ප්‍රයිවට් ලිමිටඩ් එකේ කම්පැනි එකේ කට්ටිය හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න ඔය විදිහට ඒ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. මම ලහිරු සඳරුවන් ඉන්නවා ලයිව් එකේ. අනන්තා ඉන්නවා. ඔන්න අනන්ත ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම අසේල, චිය, සසි, වෙරෝනිකා, මැක්ස් මැක්ස් කියන්නේ ශාන්. හරිද? කුවෙට් වලින් එකතු කරගන්නවා මම. ඒ වගේම ගංගා, ආදී, නෝකා, ශාරක, ෆර්නෑන්ඩෝ, ඉෂු, ඒ වගේම ලතීෆ්, හේමල්, මදු, මදුසංක, ඉෂු, මේ කට්ටියත් ඔක්කොම එකතු කරගෙන ශ්‍රියානිවත් එකතු කරගෙන මාලේ ඉඳන් අපේ ලොකු බෝයිගේ සෙට් එකත් එකතු කරගෙන එහෙමනම් ඉතින් චමර වීරසිංහගේ ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්න. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. උදේ 10 විනාඩි 38 දැන් වෙලාවා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10:00 විනාඩි 46 ආයේ
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510ට
6: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
7: The Welcome Show.
1: අයිබර්ස් සුබදාසනාක බලා උදෑසන හදලා.
7: Supreme Radio The Welcome Show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
7: The Welcome Show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Mentol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: දේ 10 විනාඩි 53 දැන් වෙලාව. ඒ කියන්නේ ඊළඟ පැයටත් යන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම ඊළඟ පැයට යන්න බෑ. මොකද මේ පැත්තට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා. අපේ ලයිව් එකට ජොයින් වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියගේ නම් ටික මතක් කරන්නේ නැතුව මං කොහොමද අනේ ඊළඟ පැයට යන්නේ නේද? මුලින්ම වට්ස්ඇප් එක පැත්තට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මඩපාතර යනවා මඩපාත සිංහ සමාජයේ රංජිත් වගේම චන්ද්‍රදාස්, අබේරත්න, මිල්ටන්, මොහාන්, ඉන්ද්‍රසිරි, අමරසිංහත් එක්ක ලක්ෂ්මන්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන. අනිවාර්යව ලස්සන සින්දුවක් දෙනවා. අහගෙන ඉන්න ඔය විදිහටම. ඒ වගේම මම මාකොල ගල්පොත්ත හන්දෙන් ප්‍රියන්ත සමරවීර සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද මාවත් කියලා තමයි ඔන්න අහලා තින්නේ. මොකද අනේ බැරි, ඔයාවත් එකතු කරගන්න පුළුවන්, අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඒත් එක්ක මම යනවා මොරටුවට. ඒ ගමම්ම මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක ඔන්න අදත් සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. රන්දික මදු ලක්ෂාන් අසංක මේ කටේවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට ලයිව් එක පැත්තටත් යන්න ඕනේ. මොකද ඒ පැත්තෙත් කටියක් ඉන්නවා. ශිහාන් ඒ වගේම යේෂු, අංජුනි, නෙතෝ, කුමාරී, චන්ද්‍රනායක ඒ වගේම දිසානායක, මදු සංක, අපේ රිෂු, චිකා, ඒත් එක්කම අපේ අහිංසකාවේ චමිත්. මෙන්න මේ කටිය ඔක්කොම එකතු කරගන්නවා. චූටි සිතු, ප්‍රසන්න, ප්‍රදීප්, ප්‍රබෝ, සම්පත්, ඇනෙස්ලි ඒ වගේම විරාජ්, සෙහන්සා, ලක්ෂාන්, චාමික ඒ වගේම ලසා, බෝයි, නවෝද කටිය ගොඩාක් ඉන්නවා. ප්‍යුමාල්, ශානකවත් එකතු කරගෙන හෙවනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්න එකළ හය තැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්ව තනඩිතහනය ලොතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත් අන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: එකොළහයි විනාඩි හයයි දැන් වෙලාව. ඒ කියන්නේ සුබ මොහොතින් ඔන්න දෙවනි පැය පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. සුබ මොහොතින් පටන් ගත්තත් ගිය පැයේ මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු TikTok live එකේ ඉන්න කට්ටියව මතක් කරන්න වෙනවා. මොකද එහෙම මතක් කරේ නැති වුණොත් මට දෙවනි පැය සුබ කරගන්න විදිහක් නෑ කියන දේත් මට පේනවා. මොකද දැන් ඉඳන් එක එක තර්ජන මේ පැත්තට එනවා. ඔයාට මාව මතක් වුණ නෑ නේද? ඇයි මම දැක්කේ නැහැ වගේ ඉන්නේ. ඇයි අනේ ඔබට මෙහෙම කරන්නේ? ඔන්න ඔය වගේ කතන්දර ගොඩාක් කියනවා අපේ TikTok live පැත්තේ. ඉතින් මම දීපු උත්තරේ තමයි මම ඇස් හතරක් දාගෙන ඉන්නේ. හරියට මට ඇස් හතරක් තියෙනවා. ඉතින් මට ඔයාව පේන්නේ නැති කමක් නෑ කියලා. ඇත්තනේ නේද? හරි එහෙමනම් ඉතින් කටයුතු එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම වස්කඩුවට යන්න තමයි මම ලෑස්තිය. මොකද මේ පැත්තෙන් අමන්ත මට කතා කරා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. තමයි කිව්වේ අනිවාර්යම ලස්සන සින්දුවක් දෙන්න වහගෙන ඉන්නේ. ඒ වගේම අත්තිඩියෙන් සුරංග කතා කරා මේ වෙලාවේ ලොතරැයි කූඩුවේ ඉඳන් අපි වහන ගමක්. ඉතින් 89.1 අපි වහගෙන ඉන්න ආදරණීය යාළුව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න සුරංග අත්තිඩියෙන් මේ විදිහට කිව්වේ. ඒත් එක්කම ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු එකතු කරගන්න මම යනවා මොරටුවේ ඉඳි පැත්තට. ඉදිබැද්දෙන් ෆ්‍රැන්සිස් කතා කරනකොට එකතු කරගන්න කියලා කිව්වා ධනුෂ්ක. ඒ වගේම ජයශාන් මේකට ඔක්කොම එකතු කරගන්න කිව්වා. එහෙමනම් ඉතින් TikTok live එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මේ පැත්තේ කට්ටියක් ඉන්නවා මාව දැන් මතක් කරයි, දැන් මතක් කරයි, දැන් මතක් කරයි කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න මම එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. කට්ටියව අවුව සැරයි කියනවා. එහෙමද? එහෙනම් අවුව සැර නැති වෙන්න මම ඊළඟට ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම සුරා ඉන්නවා මේ වෙලාවේ. ඔන්න සුරා ඔයාවත් එකතු කරගන්නවා. මැක්ස් ඔන්න ඔයාවත් එකතු කරගත්තා. ඒ වගේම අපේ රිෂු ඉන්නවා, සුරංග බිග් බොස්. එතනින් එහාට ගියාම රන්ෂා ඉන්නවා. අපේ රන්ෂා ඔන්න ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ? චිකා ඉන්නවා පුරුදු විදිහටම. කිරිපුතා ඉන්න. ඔන්න කිරිපුතා ඔයාවත් එකතු කරගත්තා. හරි එහෙමනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. ලස්සනම ලස්සන ඔයාලා හැමෝම ආදරය කරන ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. මම හිතනවා මේ සින්දුව මේ දවස්වල තමයි අපි වැඩිපුරම අහන්න ඕනේ කියලා. ඒ නිසා මම මේ සින්දුව දැන් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමනටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011 2 510 510 11 විනාඩි 8 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 16 දැන් වෙලාව.
2: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලි වලට ලක් නොව පුත්කලෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුත්කලෙකි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සමුරු බලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
7: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
8: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
7: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහැලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
11: හිම්බා.
1: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
11: ඒ
1: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙළුවන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
9: The Welcome Show.
12: Supreme Radio.

පිටන කත්තියන්න තමතුනකි හතම ඔයමකිනුන කියලබන් අපි චුත්තලය පතිරිකවබන් ඔයමතුමනක්තනම්මන් හොයසට කැම්බරි යන්නවා.

සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:30 දැන් වෙලාව 5.

0: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
1: එතකොට දැන් ආදරේ දැනෙනවද?
0: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
1: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දවල් රාත්‍රී 7ට අනුග්‍රහය.
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇස නොගැටුළු තැන් සොයා උතුම යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වනකානමු
1: අත්පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදවීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩිවිය හැකි ඒ පිළිබඳව දැනුවත් වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: Request Friday. Gita Vindina Maha. Supreme Request Friday.
1: එකොළහයි තිස් හතයි දැන් වෙලාව. එහෙමනම් ඉතින් යන්න ලෑස්ති වෙන්නේ මගේ විශේෂ රාජකාරියට. ඒතමයි මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු ඒ වගේම මේ වෙලාවේ ටික්ටොක් ලයිව් එක බලාගෙන ඉන්න සුවහසක් දෙනාව එකතු කරගන්න. හරි, මුලින්ම මම යනවා අපිට කෝල් කරපු කට්ටිය මතක් කරන්න. කටුබැද්දට යනවා. කටුබැද්දෙන් නිර්මලී කතා කරා හස්බන්ඩ් ක්‍රිෂන්තවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යම ලස්සන සින්දුවක් දෙන්න වහගෙන ඉන්න ඔය විදිහටම. ඒත් එක්කම මොරටුවෙන් ජයමාල් කතා කරා. ජයමාල් කතා කළා මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණීය ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යම ලස්සන සින්දුවක් දෙනවා. ඉතින් මොරටුවේ ඉඳන් මම යනවා කෑගල්ලට. ලේසි පහසු ගමනක් නෙවෙයි, හැබැයි යන්නම වෙනවා. කෑගල්ලෙන් ඍෂුමට කතා කරා. කතා කළා ලස්සනම ලස්සන සින්දුවක් ඉල්ලුවා. ඒ සින්දුව මම හිතන්නේ මම දුන්නා. මොකද මට ඒ තරම් හොඳ කල්පනාවක් තියෙනවා ළමයි. ඒත් එක්කම ටික්ටොක් ලයිව් එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හිරුණී ඉන්නවා, ඒ වගේම දුමි, එලිසා, ඒ වගේම අපේ ක්‍රිෂ්, තාරු, අහිංසකාවි, සුජීරෝ, එතකොට අපේ සාජ් මේ කැටියත් ඉන්නවා, අපේ රන්ෂා, ඒ වගේම මැක්ස් ඉන්නවා. ඒත් එක්කම තරිදු, තිසරෝ ඉන්නවා. ඔන්න තරිදු ආව මතක් කරා ලයිව් එකේ කමෙන්ට්ස් එවනවා අත්තු උස්සලම මේ මම ඉන්නවා මම ඉන්නවා මම ඉන්නවා කියලා. බුදු අම්මේ නම කිව්වේ නැති වුණොත් එහෙම මයික් එක ඔෆ් කරපු වෙලාවේ ඉඳන් මනිෂාට මාව අමතකුණානේ. මෙච්චර මම ඔයාට කතා කළා, තිච්චර මාව දැක්කේ නෑ වගේ හිටිනේ. ඔයා කොහොමද එහෙම කරේ? ඔන්න ඔය වගේ දේවල් ගොඩාරියක් මට අහන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මම ඒ දේවල් අහනවා. හරි, එහෙමනම් ඉතින් ඔන්න තරිඳු ඔයා මගෙන් ඉල්ලපු සින්දුව තමයි මේ වෙලාවේ දෙන්න ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ, අහමුද? එහෙම නැත්නම් තව චුට්ටක් කතා කරමුද? සින්දුව අහමු මනිෂා, සින්දුව අහමු ඉතින් ආය. හරි, එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:45 දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
4: මම බොහොම බය වුණා. මගේ පණටි පාවුණා.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
1: ආ, කවද දැක්ක හීනේ?
5: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
1: කොහොමද බබලවට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
2: සින්දු කැෆේ විත් නිමේෂා.
6: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
1: I burn subodasana kavala udasana hata.
2: Supreme Radio the welcome show.
6: Satya davas pahema ude hatata.
2: The welcome show.
1: Anugrahaya.
7: Vartha pita vartha tabene koti ate NLV tanade tahane nuturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya ga laba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanane tahane veladigena obat koti patiye kuwan.
8: Navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.

11 විනාඩි 51යි දැන් වෙලාව. යන්න ලෑස්ති වෙන්නේ ඉක්මනින්ම. නිරෝෂා නිල්මනීව හොයාගෙන එයා මට කිව්වා අරුණී නවෝදවයි එකතු කරගෙන ලස්සන ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ TikTok live එක පැත්තේ. ඒ වගේම මන්දරම් නුවර රහස යට අපි ඔන්න ඔය සෙට් එකත් එකතු කරගෙන ඊළඟ සින්දුවට ඒත් එක්කම වාදුවට යනවා. වාදුවෙන් දෙව්මිනි කතා කරා. අද අපෙත් ෆ්‍රී ඩේ එක. අපිටත් ලස්සන ලස්සන සින්දුවක් දෙන්න අක්කියෝ කියලා තමයි කිව්වේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා දෙව්මිණ අහගෙන ඉන්න. ඒ වගේම ගෝනපලින් ලක්ෂාන් කතා කරා වසන්ත. ඒ වගේම නිලන්ත ශානක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගෝනපල හරි සද්දට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඔන්න ගෝනපල ඔයාලවත් අපි සද්දට මතක් කරා. ඒ වගේම කොම්පඤ්ඤ වේදයට යනවා මට හරිම ළඟයි. ඉතින් ඒ පැත්තේ ලියන කතා කරා තාරා. ඒ වගේම විෂු නිෂාරා මේ කටියත් ඔක්කොම එකතු කරගන්න කියලා අපි මේ වෙලාවේ ෂොප් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙම ඉතින් ආදරෙන් ලස්සනම ලස්සන සින්දුවක් ඉල්ලනකොට ඒ වගේ ලස්සනම ලස්සන ගෑනු ළමෙක් නොදී ඉන්න පුළුවන්ද මං අහන්නේ. එහෙම නොදී ඉන්න බැරි කමක් නැහැ නේද? හරි, එහෙමනම් ඉතින් ඊළඟ පැයටත් යන්න ඕනේ. ඒත් එක්කම ඊළඟ සිංදුවටත් යන්න ඕනේ. මොකද කරන්නේ? සිංදුව අහමුද? එමත් නැත්නම් ඊළඟ පැයට යමුද? හරි, දෙකටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් වටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 011 2510 510 ට. එහෙම නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3 ට. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Request Friday.

0: අයිබෝවන් සුබ දහවලකින් අලුත් පැයක් වෙලා මතක් කරන්න දවල් 12 දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

දවල් දොළහයි විනාටි හතයි දැන් වෙලාව එහෙමනම් ඉතින් සාර්ථක විදිහට තුන්වෙනි පැයට තමයි මේ විදිහට පය තියන්නේ. එහෙමනම් ඉතින් මේ තමයි මේ සතියට අපි දෙන්න මුණ ගැහෙන අවසාන පැය. එහෙමනම් ඉතින් මේ පැය මිස් කරගන්න එපා. හරිද? මොකද මිස් කරගත්තොත් එහෙම තව සතියකින්, ඒ කියන්නේ මේ ලබන සතිය අඟහරුවාදාට තමයි, ඔන්න මේ අඟහරුවාදාට නෙවෙයි සඳුදාට තමයි ඔයාටයි මට අයමත් මේ විදිහට කතා කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැය මිස් කරන්න නැතුව අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කළ ඔයාට ආදරය කරන, ඔයා ආදරය කරන කටේ හැමෝම එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද අද විශේෂයෙන්ම මගේ දවස නෙවෙයි, අද ඔයාගේ දවස. වාට පුළුවන් ඔයාගේ හිතේ මේ වෙලාවේ තියෙන සින්දුව, අන්න ඒ සින්දුව මේ පැත්තට කතා කරලා ඉල්ල ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්න පුළුවන් ඔයාට. මම මතක් කරන්නම් අපේ හොට්ලයින් නම්බර් එක 011-2510-510 කතා කරලා ඔන්නවට කැමති සින්දුවක් කැමති විදිහට ටයිම් එකට ගැලවෙන විදිහට ඉල්ල ගන්න ඔයාට චාන්ස් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට වන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක්. ඇත්තටම දැන් අපේ WhatsApp නම්බර් එකයි අපේ හොට්ලයින් නම්බර් එකයි කියලා කියන්නේ ඔයාට gedara numbers වගේ නේද? ඒ තරම් කටපාඩම් කියලා මම දන්නවා. එවන්න පුළුවන් WhatsApp එක පැත්තට 0718-8983-8983ට ඔයාගේ ඔය ආදරණීය message එක. හරි, එහෙමනම් ඉතින් එකතු කරගන්නත් කට්ටියක් ඉන්නවා. විජේ සුන්දරෝ මම එකතු කරගන්න කහතුරුව පැත්තට යනවා. ඒ පැත්තෙන් මට කිව්වා වයිෆ් සුසන්තාය වගේ මල්ලි පාලිතවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම කේඩීඒ සමරසිංහ සේරුවාවල ඉඳන් ඔන්න අපි වහගෙන ඉන්නවා කියලා කිව්. ඉතින් යාළුව හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ වහගෙන ඉන්න කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම කැස්බෑවට යනවා. කැස්බෑවෙන් ශාන්ත කතා කරා වයිෆ් වගේම දුව පුතා මේ කට්ටිය ඔක්කොම අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කටුනායකෙන් නිශානි කතා කරා. නිශානි කතා කියලා කිව්වා ඔන්න අද පළවෙනි පාරට මම ඔයාලා වහන්න පටන් ගත්තා. දැනන් ඉතින් හැමදාම වහනවා කියලා හිතාගත්තා. ඒ නිසා මට අනිවාර්යෙන්ම අද ලස්සන සින්දුවක් ඕනේ කියලා කිව්වා. අනිවාර්යෙන්ම ලස්සනම ලස්සන සින්දුවක් දෙනවා නිශානි. ටිකටම ඔය විදිහට මහගෙන ඉන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන වෙන ඕන දෙයක් උනත් ඉතින් මම ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා හිතාගෙන ලස්සනම ලස්සන සින්දුවකින් වැඩි පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකටම අහගෙන ඉන්න. දවල් 12 විනාඩි 9යි දැන් වෙලා. එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න. ඔය මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. Let's get it.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට, කැපිලි කැටිලිවලට ලක් නොවූ පුද්ගලයෙක් නම්, ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: පැඩි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යතේ,
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
7: සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ.

0: 89.1 89.3 Supreme Radio.
1: දවල් 12 විනාඩි 19යි දැන් වෙලාව.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
3: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
2: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවදසන හනෝනේ.
0: අසු නවයයි එක සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සුබදාසනක බලව උදෑසන හරි.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
8: ඉවරයි අද.
4: අහ්, කවද දැක්ක හීන?
9: සුදු නෝනේ අලි වැඩි මේ මන.
4: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
10: සින්දු කෆේ විත් නිමේෂා.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවන සේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: Request Friday. Geetaya vindinna maha. Supreme Request Friday.
1: දවල් 12 විනාඩි 41 දැන් වෙලාව එන්නේ නෝ මේ පැයත් මේ විදිහට අවසන් වීගෙන තමයි යන්නේ. හැබැයි ඉතින් කට්ටියක් ඉන්නව මතක් කරන්න මම යනවා සඳ ලංකාවට. සඳ ලංකාවෙන් තාරුණි මැසේජ් එකකුත් එවලා තියෙනවා. ඔන්න මමත් අහගෙන ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි ඌමනාව කොච්චරක්ද කියන්නේ අපිට කෝල් එකක් අරන් කිව්වා. අක්කේ මම තාරුණි සඳ ලංකාවෙන්. අපේ පවුල හැමෝමත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඒත් එක්කම කෙරිය සමරසිංහත් ඔන්න ආයෙමත් මැසේජ් එකක් එවලා තියෙනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා සමරසිංහ. ඉතින් මේ කට්ටිය එකතු කරගෙන මම යනවා පානදුරේට. මොකද අද පානදුරෙන් ඉන්නවා ගොඩාක් කට්ටියක් එකතු කරගන්න. ජගත් කතා කරා, ඉතින් සුජීවය වගේම රංග, තෙනුර, ගාමිණි, කමල්, නිරෝෂියේ වගේම රම්යා, සිහෙති, එත්ත කොට්ට, සදෙව්ය වගේම සනත්, මයිකල්, ලෝචන, සඳමාලි, අමන්දා, චතුනි, සමන්, සමන්ත, කුමාර, නවිත, දනුල්ලේ වගේම නිදුක, කලිඳු, රසිකා, සන්ධ්‍යා, ඒ විතරකුත් නෙවෙයි සරත් එක්ක මාලා සඳනායකවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වේ. මම හිතනවා මට අහුණු විදිහට මම ලියාගත්ත නම් ටික හරි ඇති කියලා. වෙන වෙන අයගේ නම් කියන්න නැතුව ඇති කියලා මං විශ්වාස කරනවා. හරි, එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මම යන්න ලෑස්ති වෙන්නේ ඉන්දියාව පැත්තට. මොකද මේ දවස්වල අනිවාර්යයෙන්ම ඉන්දියාව පැත්තට යන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ගම නොවට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් ඉතින් WhatsApp එකට මැසේජ් එකක් එවන්න පුළුවන් 0718 893 893. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Request Friday.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවල් 12:47 ආය දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: Mixing, mixing, mixing, mixing the
6: beat.
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 to 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න.
1: කෝල් කරන්න 0112 510 510.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
1: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
10: හිම්බා.
1: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
10: ඒ
1: කියන්නේ රතු පාටට තමයි යාළගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
11: 89.1 89.3 Supreme Radio.
12: මගේ හඬ, මගේ රටේ

0: Request Friday.
1: Gitaya Vindi Namaha.
0: Supreme Request Friday.
2: දවල් 12 විනාඩි 53 දැන් වෙලාව ඒ කියන්නේ අකමැත්තෙන් ගුණත් යන්න වෙලාව ඇවිල්ලා කියන දේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. අද ගියාට ආයමත් සඳුදා උදේ 10 වෙද්දි මම එනවා පෙරලිකාර සඳුදා දවස අරගෙන. එහෙමනම් ඉතින් මම ගියාට ඔයා පාළුවෙන් ඉන්නේ නැහැ. මොකද අපේ සුරංගනාවිය ඇවිල්ලා ඉන්නේ අපේ නිවේශන ලෑස්ති වෙලා ඉන්නවා වැඩේ බාර ගන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලා ඉන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. සතියන්තේ පරිස්සමට ගත කරන්න මතක තියාගන්න ඕනේ. හරිද? ඔය එහෙම එහෙ යනකොට එහෙම කල්පනාවෙන් යන්න මතක තියාගන්න. ඒ වගේම ගිහිල්ලා ඉන්නත් මතක තියාගන්න. හරිද? හරි, එහෙමනම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ ගිහිල්ලා ඉන්නම්. දිගටම ඔය විදිහටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න 12 විනාඩි 54 දැන් වෙලාව. මම මනිෂා.

0: ගඩ්නන් දැ වෙලාව දවල්ලකයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටතහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13 9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

සිදු වෙලකන්න ඕකේ දෙන්න. එවන් නැත මම තවචූට වෙලාවකින් ගෙනම අපේ ටික්ටොක් ලයිව් එක පැත්තට ලයිකට ඇවිලා තොට රෙක්වස් කරන්න පුලන් නිමේෂ සිදු මට දෙන්න. එතකට ම ඕකේ දෙන්නම්. ඉතින් කිව්වත් කිව්වා තමයි යෑ සිින්දු දෙනවා කිව්වත් දෙනවා තමයි මං ඒවයි. රයිට් කෝලෙගත් දෙන්න බිඳුව එකැහැයි දෙකයි පන්සිය දහය පන්සිය දහයට එමන්නත් නම් බිඳුවයි හත්සිය දහටයි අසු නවයයි තුනයි අසු නවය තුනට වටස් මැසේජ් එකක් හෙවන්නත් ඔයාට පුළුවන්. ඒවගේ ම තව එක ක්‍රමයක් තියෙන ඔයාට අපි වහන්න ඔන්ලයින් නොට අපි වහන්න පුළුවන් www.supremeradio.lk වෙබ්සයිට් එකෙන්. එහෙන දැත්නම් තව චුටි වෙලාවකින් මම එනවා ටික්ටොක් ලයිව් එකක් ඉවසීමෙන් බලන් ඉන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඔය ඉවසීමෙන් බලාගෙන හිටියොත් මම එනවා තව චුටි වෙලාවකින් ටික්ටොක් ලයිව් එක. ලයිව් එකට වට එන්න පුළුවන්. කට්ටිය ඔය පැත්තේ රෙඩි වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි සුපුරුදු විදිහට රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දවල් 1:00 වෙනාඩි 7යි දැන්. මම නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලි වලට ලක් නොව පුද්ගලයෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි
3: වෙලා. අංක 1යි ලග්න 1යි
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලවදවල කායේ විනාඩි 16යි.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ වගේ උගලට වරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
5: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
1: අප්‍රිකාවේ නමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
9: හිම්බා.
1: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
9: ඒ
1: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙලවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The welcome show.
10: Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලය රැතන බඳුන් තුළයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

දවල්ල කයි වෙනට තිස් හතයි දැම් වෙලාව ඉතින් මේ පතට කාලිකක් දෙන්න කෙනට මතක් කරන මොකද අද රික්වෙස් ෆ්‍රයිඩේ. ඔයාගේ හිතේ තියෙන සින්දුව අද පුළුවන් ඔයාට මගෙන් ඉල්ලගන්න. බිඳුවකෑකයි දෙකයි පන්සේ දහය පන්සේ දහයට කාලෙකක් දෙන්න පුළුවන් ඔයාට. හෙමත් නැත්නම් බිඳුවයි 718 89 3 89 3 වට්සප් මැසේජ් එකක් එවන්න පුළුවන් ඔයාට. ඉක්මන් කරන්න මං ඔයා යනකම් මේ පැත්තට වෙලා මග බලාගෙන ඉන්නවා. ඒ වගේම චූටිම චූටි වෙලාවකින් මම එනවා TikTok ලයිව් එකක්. ඉතින් ඔයාට අපේ ලයිව් එකට ඇවිල්ලත් පුළුවන් ඔයා කැමතිම සින්දුව මගෙන් ඉල්ලගත්. එහෙනම් ඉතින් අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් මොකද සින්දු ගොඩක් දෙන්න එපා. හැබැයි ඉතින් අතරින් පතරින් චුට්ටක් මම මැද්දෙන් පනිනවා. නැත්නම් ඔයා හිතයි මම සද්දයක් නැති වුණාම දෙයගෙන නිමේෂ සද්දයක්වත් නැහැ නින්ද ගිහිල්ලාද. ඒක නිසා මම සැරේ සැරේ එලාම් එක වගේ මැද්දෙන් ඇවිල්ලා මං ඉන්නවා මේ පැත්තට කතා කරන්න. මං ඉන්නවා මේ පැත්තට කතා කරන්න කියලා ඔයාට පොඩි පොඩිම පොඩි මතක් කිරීමක් කරලා යනවා. රයිට්. එහෙනම් ඔන්න දැන් කට්ටියට ඩාන්ස් කරන්න තමයි තියෙන්නේ. දවල් එකයි විනාඩි 38යි දැන්.

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕರ್ ಸುಪೀರಿಯರ್.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
2: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වලට පිටි කැම
6: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
2: I burn subodas rakavala udasana hada.
7: Supreme Radio the welcome show.
4: Satya davas pahema. Ude hatata.
7: The welcome show.
2: Anugrahaya.
8: Wartha pita wartha tabane koti ate NLB tanadithane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita agala badimin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadithane biladigena obat koti patiye kuwan.
9: Meltol hisarathaya una semprathishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ආසෙත් දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

අනේ ඉතින් බලන්නකෝ ඒකෙත් හැටි නේද, ගොඩක් කටි අද මම මිස් වෙලානේ. මේ අපේ ලයිව් එකේ යාළුවෙක් කියනවා මට ඔයාවද හුඟක් මතක් වුණාලු, බලන්න චිකා කියන්න බලන්න ඇයි ඒ කියලා. රයිට්, ඉතින් මේ පැත්තට කෝල් එකක් දෙන්න. අපේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්න. 01 1 2 5 10 5 10 එහෙම නැත්නම් 01 718 89 89 3 වඩ පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න. ඒ වගේම මේ වෙලාවේ මම TikTok ලයිව් එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආට පුළුවන් ඒක නිසා අපේ ලයිව් එකට ඇවිල්ලා මගෙන් ඔයා කැමති සින්දුව ඉල්ල ගන්න. ඉතින් මේ රික්වෙස්ට් නම් දැන් ගොඩක් ගොඩක් ගොඩක් එනවා. හැබැයි ඉතින් මෙහෙමයි, මම රික්වෙස්ට් දෙන්නේ පෝලිමට එන පිළිවෙලට තමයි. හොඳේ රයිට්, අහගෙන ඉන්න හවස 4 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. දැන් මම මේ කල්පනා කරේ ඊළඟට මම මොකක්ද ප්ලේ කරන සින්දුව කියලා. අපි හින්දි සින්දුවක් අහලා අපේ දෙවනි පයේ වැඩ ටික මේ විදිහට පාටා ගන්න. 12:00 වෙනකන් ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලි වලට ලක් නොව පුද්ගලයෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යටි.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739188 සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
3: සුසුමල කුලින් තනද හබා
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 516ට
0: සුප්‍රීම් රේඩියෝ. Okay, Hunter. Okay, Hunter.

දවල් දෙකයි වෙනෝඩි වෙස්සේ දෙකයි දැම් වෙලාව රෙක්කච් ෆ්‍රයිඩේ තවත් රෙක්වස්ට එකට තමයි මේ හනි හනිකට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කාකුද මගේ මේ රෙක්වස්ට එක ඉල්ලුවේ? මොරටුවෙන් අපේ ෆ්‍රැන්සිස් සර්කල් තමයි මේ පැත්තර කතා කළේ. කතා කරලා මගින් ඉල්ලුව සින්දුවක්. ඉතින් මේ සින්දුවට හැමෝම එකතු කරගන්න කියලා තමයි මට කිව්ව. ඔන්න ඒක නිසා දැන් ලෑස්ති වෙන්නේ අපේ ෆ්‍රැන්සිස් සර්කල් ඉල්ලපු සින්දුව දෙන්න. ඔන්න මතක් කරනවා මේ පැත්තට එන්න ඕනේ කොහොමද කියලා. 01125510510ට කෝල් කළ මේ පැත්තට එන්න පුළුවන්. එහෙම නැත්නම් 01786989393ට WhatsApp message එකක් එවලත් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ TikTok live එකට එන්න. live එකෙන් ඉඳන් ඔයාට පුළුවන් මගෙන් ඔයා කැමතිම සින්දු request කරන්න. එහෙනම් අපි යනවා දැන් මధుරයා මෙයා අහන්න. දවල් 2:22

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 PM in Porto with Ashi Ali
9: the welcome show
10: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
11: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
12: හිම්බා.
11: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර. ඒ කියන්නේ රතු පාටට තමයි එයාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙන මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්න. විවිධ සුවඳ වෙලවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
14: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
9: Supreme Radio.
7: Supreme Radio.
9: Supreme Radio.
7: මගේ හඬ, මගේ රට.

දවල් දෙකයි විනාඩි 38යි දැන් වෙලාව. ඉතින් මට මේ පැතර කතා කරපු යාළුවෙක් කියන එයාලා මතක් කරන්න ඕනේ. බොරලස් ගමුවේ මට තිලක් කතා කරා, රසල්ව, අතුලව, චිත්‍රව, ස්වර්ණව, ඒ වගේම තව පත්මිනීව ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වේ. වගේම මොරටුවෙන් ෆ්‍රැන්සිස් මට කතා කළා. ඉතින් ඔන්න හැම කෙනෙකුම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් හැම කෙනෙකුම එකතු කරගෙන අපි ආයි මස්සරයක් යන්නයි ලැස්ති වෙන්නේ තවත් රික්වෙස්ට් එකකට. මේ රික්වෙස්ට් එක මට එන්නේ මං හිතන්නේ කැන්ඩි වලින්. අපේ කවුද තරිදු තමයි මගේ මේ සින්දුව රික්වෙස්ට් කළේ. ඒක නිසා අපි දැන් යනවා අපේ තරිදු රික්වෙස්ට් එක අහන්න. ඉතින් ඔයාට පුළුවන් අපේ තරිදු වගේ මේ පැත්තට කතා කරලා, එහෙමත් නැත්නම් මැසේජ් එකක් දාලා, එහෙමත් නැත්නම් අපේ TikTok live එකට ඇවිල්ලා ඔයා ආසමු සින්දුවත් දවසේදී මගෙන් ඉල්ල ගන්න. 0112510510ට කතා කරලා මේ පැත්තට එන්න. එහෙමත් නැත්නම් 0718893983 WhatsApp message එකක් ඉවර ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. එහෙමත් නැත්නම් අපේ TikTok live එකක් මම මේ වෙලාව ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා Supreme Radio අපේ TikTok live එකට එන්න කියලා වට මතක් කරනවා. එහෙනම් අපි යනවා මල් මිටක් අහන්න. 0112 වෙනාඩි 39යි දැන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas and I can allow with us on a hand.
3: Supreme Radio the welcome show.
2: Satya දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
8: Travel with Supreme.
4: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3
11: Supreme Radio.

0: කමක් නැත්තම් වෙලාව කියන්නද? ගොඩේ වෙනෙන් දැන් වෙලාව හවස තුනයි වෙනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

සභාවෙන් අවසරයි ම මෙතනටාව ද දවසේද අපේ ටික්ටොක් ලයිවකින්න යාළුවන්ගේ නම් ටික කියවන්නටයි දෙන්න මට මතකට අවසර. සුපුරද විදිහට ලයිව එකේ යද පළවෙනි කමෙන්ට්ක දෑමේ කවුදු කියර තමයි මේ කියන ලෑස්සන්නේ. අද පළවෙනි කමෙන්ට්ක දාලතින් අපේ සුදීර දැන්නම් ලයිව එකේ නෑ, හොරා වගේ ගිහිර දැක්කනේද? එවගේ මොයිශ්‍රවලින් අපේ චාන්දනීව ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. දන ඉන්නවා, වෙස්ට්‍රවෙල් ඉන්නවා, වෙරෝනිකා ඉන්නවා, එත එක්කම ශමල් ඉන්නවා, විජිත් ඉන්නවා, හර්ෂණ ඉන්නවා. ඒ වගේ

ඔන්න ආකාශ ඔයාව තීරක සින්දුර ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තාමර ඉන්නවා, ඒත් එක්කම ඩාක් ෂැඩෝ ඉන්නවනේ, ඔයාව තීරක සින්දුර එකතු කර ගන්නවා. ඒ වගේම අපේ ශැගිත් ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ අපේ ලයිව් එකට. ශැගි ඔනු ඔයාවත් මම මතක් කරනවා, හොඳද? ඒ වගේම අපේ සාශ්වත් එකතු කර ගන්න ඕනේ, ඒ එක්කම මේ රවින්දනවත් ඔන්න මතක් කර. රයිට්, මේ විදිහට තමයි අපේ TikTok ලයිව් එකේ අලුත් සෙට් එක ඉන්නේ. ආ, සස්විදු ඉන්න ඕන. සස්විදු ඔයාව තිරක සින්දුර ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. SL කියලා ඉන්නවා, නම නම් දන්නේ නැහැ. මට නම චුට්ටක් කියන්න ප්ලීස්. හරි, මේ විදිහට තමයි අලුත් ටික ඉන්නේ. එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන බිම්සර ලක්ෂාණි. බිම්සරාද බිම්සරද දන්නේ නැහැ. බිම්සරවයි බිම්සරාවයි දෙන්නම එකතු කර ගන්නවා. ටක්කල යන්නම් මම මෙහෙම WhatsApp එකටත්. ඒ පැත්තේ යාළුවෝ ඉන්නවනේ. අනුරා ඉන්නවා. ඒ වගේම තව කවුද මේ මාකොල ගල් පොත්ත හන්දියෙන් ප්‍රියන්ත සමරවීරව ලස්සන සින්දුවකට එකතු කර ගන්නලු. අනිවාර්යෙන් එකතු කර ගන්න. ඒ වගේම අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් මතක් කරන්න. මදුව ලක්ෂා, ඒ වගේම අසංක, මෙන්න මේ සෙට් එකවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. හරි, මේ විදිහට තමයි අපේ යාළුවෝ සෙට් එක ඉන්නේ. එහෙනම් අපි මේ සෙට් එකව එකතු කරගෙන දැන් යනවා සින්දුවක් අහන්න. තව යාළුවෙක් ඉන්නවා, බෑනේ කරන්න ඉතින් මේක. මට මහන්සි චුට්ටක් ඉන්නවානේ. හලෝ හලෝ, ජෙෆ්න රමේෂ් ඉන්නවනේ. ජෙෆ්න ඔයාවලින් අපේ රමේෂ්වත් ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. ඒ වගේම ඩුබයි වලින් නිලෝ ඉන්නවා. ශලිනි කන්නංගර ඉන්නවනේ. ශලිනි ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. හරි, මේ විදිහට තමයි ඉන්නේ කට්ටිය. නෆාෂා අනු අයවත් මතක් කරන පිග්මන්ට් යනවා. අසින්දුවක් අහන්න. හවස 3:09 දැන්.

0: කුමරු මලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: පරණම පෘථිවියට අමතරව හිතන්න පුතව කොහෙද?
0: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
0: ලස්සනට ඉන්න අලුත් රහස්.
2: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වල පිලි කැම.
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
5: හිම්බා.
4: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
5: ඒ
4: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙළුවන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබ කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවට කැපිලි කැටිලිවලට ලක් නොව පුද්ගලයෙක් නම් ඔබ දියුණු වෙන්නට උත්සාහ නොකරපු පුද්ගලයෙකි.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් නැතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

හවස තුනයි විනාඩි 24යි දැන් වෙලාව. ඉක්මනට යන්න ලෑස්ති වෙන්නේ. තවත් රික්වෙස්ට් එකක් දෙන්න. ලයිව් එකේ යාළුවෝ ගොඩක් ඉන්නවා. මම ඒගොල්ලන්ව ටග් ගාලා මේ වෙලාව මතක් කරන්නම්. නෆාෂා, උනේ නෆාෂා, ඔයාව ගොඩක් ආදරේ මම මතක් කරනවා. ඒ වගේම අපේ ගාල්නේ රිෆාත් මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා පරක්කු වෙලාද. රිෆාත් ආව එකතු කරගන්නවා ඊළඟ සෙද්දුවට. ෂමීම් හයි හයි කියලා මැසේජ් එකක් දාලා තිනෝ. රයිනෝ කියෝ ඉන්නවා. ඒ වගේම සවුත් කොරියා වලින් ප්‍රසංග ඉන්නවා. ප්‍රසංග ඔයාවත් ඊළඟ සෙද්දුවට ගොඩක් ආදරේ මම මතක් කරනවා. විශ්ව හංසක ඉන්නවා. විශ්ව ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. කෑගල්ලෙන් ගිෂු ඉන්නවා. ගිෂු ඔන්න ඔයාවත් මම මතක් කරනවා. ඒ වගේම අපේ සුපුන් කන්නංගර ඉන්නවා. සුපුන් ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ දෙකම ශලිනි කන්නංගරත් ඉන්නවා. ඔන්න ශලිනි ඔයාවත් මම මතක් කරා. හරි, දැන් යන ලෑස්ති වෙන්නේ. රික්වෙස්ට් එකක් දෙන්න. ඉක්මනටම ආදර්ශනවත් එකතු කරගන්න ඕනේ. විශ්ව එකතු වෙන්නේ අපිත් එක්ක අයර්ලෑන්ඩ් වලින්. ඕකේ. ඒ වගේම අශාන්ති ඉන්නවා. අසන්ති නේද? රයිට්. අසන්ති රත්නායක වන ඔයාවත් මම මතක් කරනවා ගොඩක් ආදරේ. හරි, එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන අපි යනවා. කුමුත් පුතාවත් මතක් කරනවා විශ්ව. ඕකේ, කුමුත් පුතාවත් එකතු කරගන්න. අපි යනවා අපේ ශැකීගේ රික්වෙස්ට් එක අහන්න. හවස 3යි වෙනාඩි 26යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් ඒ රට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
5: The Welcome Show.
6: I work for Bodhasa Nakavala Udhasana Hatta.
5: Supreme Radio, The Welcome Show.
4: Satya Davas Pahema, Udhe Hatata.
5: The Welcome Show.
7: Anugrahaya.
8: Vartha Pita Vartha, Thambane Koti Ate, NLV Tanaritahane, Luturaiye, Rupyal Koti, Dhatuna, Name Ate, Ikmavu, Devanta, Supirithi Agalabadimin, Rathe Sangvardhaneta, Devanta, Shaktiyak Vemin, Obad Dinava, Ratat Dinavana, Jatiya Mahatana, Sampata, Tanaritahane, Viladikena, Obad Koti Patiyakuvan.
9: Engineer Vekridiyata, Mudalata Vada, Pramithiya, Mage Vag. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
12: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.

හවස තුනයි විනාඩි 40 කයි දැන් වෙලාව. අද මාර විදිහට මම බිසි වෙලා ඉන්නේ, සින්දු හොයන්න බිසි වෙලා ඉන්නේ. අපි ගයංගයට ඔක මෙච්චර බිසි වෙලා නැතු වෙදී ඒ තරමට මම අද මාර බිසි. ඉතින් ටක්කල මතක් කරන්න ඕනේ ඉක්මනට ලයිව් එකට යන්න ඕනේ. යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා මේ වෙලාවේ ලයිව් එකේ මාව බලාගෙන. සවුත් කොරියා වලින් අපේ ප්‍රසංග ඉන්නවා මේ වෙලාවේ. කොරියා වලින් කොල්ලෝ සෙට් එක මොන්නේ මාව අහගෙන බලාගෙන තමයි ඉන්නවා කියලා කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඒ වගේම මොහොමඩ් ඉන්නවා. ඔන්න මොහොමඩ් මම ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මතක් කරනවා. ඒ වගේම අපේ සිනෙත් ඉන්නවා. සිනෙත් ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. මිනෝ ඉන්නවා. මිනෝ ඔයාවත් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. රයිට්. ඒ වගේම තව කවුද මේ ඉන්නේ කියලා තමයි හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්නේ. පුබුදු. ඔන්න පුබුදු ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරා. හරි, මේ විදිහට තමයි අපේ ලයිව් එකේ යාළුවෝ ටික ඉන්නේ. හොයාගන්න බෑ සමහරක් අයව. තරදු හායි හායි ඔන්න ඔයාව මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒ වගේම පියුමාල් ශානක ඉන්නවා. සංජීව හායි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒත් එක්කම තව කවුද මේ හායි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ජර්මනි වලින්. මට නම් පොඩ්ඩක් කියන්න කවුද මේ ජර්මනි වලින් අපිත් එක්ක ඉන්නේ කියලා. ෂානෝ හායි හායි. ඒ වගේම ලලනි හායි අක්කේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අසන්ත ඉන්නවා. මිනෝ ඉන්නවා. ආ නේහා, ඔයාගේ නම නේහාද? සෝරි, හොඳේ නේහා. ඔයාවත් ගොඩක් ආදරේ මම මතක් කරනවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? නිලු ඉන්නවා. නිලු ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කර ගන්නවා. සජී. සජී හයි නංගි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හයි. රයිට්. මේ විදිහට තමයි අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ ලයිව් එකේ. එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන අපි යනවා තවත් සින්දුවක් අහන්න. රික්වෙස්ට් නම් එනවා ගොඩක්. නෆාෂා හරි ඕකේ. නෆාෂාගේ සින්දු මම දෙන්නම්. හරි, එහෙනම් මේ කට්ටියම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න. ලහිරු ඔයාවත් එකතු කරගන්නවා මම.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Rahana.
5: Let's go.
1: Every weekday at 4 p.m. Din Porto with Ashi Ali.
6: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ay kavadawa denen ekak naha kiyala.
7: Etukota den aadare denenoda?
6: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: සතියේ දින බල රාත්‍රී 7ට. අනුග්‍රහය.
8: එන්න පියල් 40ට දිනුම් අවස්ථාව. ආත්ම දෙන කොටු 2ට 1000ක් කොටු 3ට 4000ක් කොටු 4ට 50000ක් එක්ක මාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
9: 89.1 89.3

යන්න වෙලාව ඇවිල්ලා තියෙන එක නිසා මම යනවා. හැබැයි මම ගියාට ආශි මෙතනට එනවා එක නිසා ඔයා කොහෙවත් යන්න එපා. ඔහොම ඉන්න ඔයාට පුළුවන් දවසේදී ඔයාගේ හිත ඉල්ලන සින්දු ආශිගෙන් ඉල්ල ගන්න. එහෙනම් අපි ආයෙමත් හම්බ වෙන්නේ සඳුදා දවල් එකට සින්දු කැෆේ අරගෙන මම එනවා. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. දෙකට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හංගෙන්න. ගියගෙන මන්නිමේෂා.

89.1 89.3 Supreme Radio.

Supreme Request Friday. සුබ සන්දාවක් හිතවත් තුනි අද සිකුරාදා ජූලි මාසේ 24 වෙනිදා. අද තමයි දවස. සතිය පුරාවට සින්දු ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල මෙතන සිකුරාදාට සින්දු ඉල්ලන්නේ නැහැ. දැන් අත්තටම අද දවසේ මගේ ලයිව් එක ඔන් වෙනකොටම, يعني TikTok ලයිව් එක ඔන් වෙනකොටම අද මගේ ෆස්ට් කමෙන්ට් එකනේ අපේ ඇමිලි පිටි රුවන්. රුවන් ඉල්ලුවා සායම් කිරිලියෝනි කියලා. ඔන්න රුවන්ගේ සින්දුවෙන් තමයි අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්නෙ. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් රික්වෙස්ට් කරන්න යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිලා ලයිව් එකට එන්න. ලයිව් එකේ මම බලාගෙන සින්දු ඉල්ලන්න සමහර අය ඇවිල්ලා ඉතින් එක එක කතා කියනවා. කමෙන්ට් නැහැ එහෙමයි මම බ්ලොක් කරනවා. හානේ. හරි එහෙමයි මම බ්ලොක් කරනවා ඉතින්. ඔව් නැත්නම් එහෙම බෑනේ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. එනිසා TikTok live එක මතක තියාගෙන 0786983 WhatsApp number එකත් ඔලුවේ තියාගන්න. WhatsApp එකට message කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලට පුළුවන් 0112510510 hotline එකට අපිට call කරන්න. අපිට කියන්නේ කවුද මෙතන ඉන්නේ? මං විතරක් නෙමෙයි තව කෙනෙක් ඉන්නවා. හැබැයි ආ කතා කරන්න. එයාද මේ phone answer කරන්න මට support එක දෙන්න. ඉතින් අපි එහෙනම් පටන් ගන්න හදන්නේ. සයම් කිරිල්ලකින් පටන් ගන්නවා. මෙන්න මේ විදිහට. හවස 4යි විනාඩි 4යි මේ සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ මං ආශි සුබ සන්දාවක්.

දැන් වෙලාව හවස 4 විනාඩි 7යි. මට හිතනවා මියුසික් ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රි එකක් හරි කරන්න ඕනේ. අපි මේ සින්දු ප්ලේ කර කර විතරක් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඉතින් අප්ප ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දේ හරි වටිනවනේ. උගතමනා ශිල්පේමයි මතුර කෙනා කියනවනේ. මට ඇහුණා උදේ අපේ නිපුව සහ චාමර කියනවා මාව ඉගෙන ගන්න යවන්න ඕනි කියලා චීනෙට. මං කැමැත්තෙන් ඉන්නවා ඇත්තටම. මං ඒක අහගෙන ආවේ. මට හිතුණා චායිනා ලංකා এডুকেෂන් එකට ගිහිල්ලා මියුසික් ඩිප්ලෝමා එකක් හරි උපාධියක් හරි කරන්න. ඒගොල්ලොත් එක්ක කතා කරලා චීනෙට යන්න ඕනි කියලා. මොකද චීනේ කියලා කියන්නේ අධ්‍යාපන සිස්ටම් එක ගත්තා. එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමය ගත්තාම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකෙ ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින এডুকেෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම තැනක එහෙම රටක අධ්‍යාපනය ලබන්න තියෙන නම් ඉතින් කොච්චර වටිනවද? ඒකට හැබැයි ඉතින් ආවට ගියාට උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහිල්ලා ගන්නකොට හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ගන්න එක තවත් වටිනවා. ඉතින් චීනෙ ගිහිල්ලා උපාධියක් ගන්න කියලා එහෙම තියෙන තැන් වලට සල්ලි බැඳලා නිකන් සල්ලි නාස්ති කරගන්නත් එපා, අනාගතේ විනාශ කරගන්නත් එපා. ඒ නිසා හොඳම තැනකට යන්න මං වගේ ඒ තමයි චායිනා ලංකා এডুকেෂන් එක. මොකද A-level pass ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන තමයි චායිනා ලංකා এডুকেෂන් කියලා කියන්නේ. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. හරිද? ඔයාට පෙර පුහුණුවක් ලැබෙනවා. මොකද ඔයාට තියෙනවා entrance exam එකක්. ඒකෙන් ඔයාට පෙර පුහුණුවක් ලබා ගන්න පුළුවන්. අනිත් එක ඉතින් චීන භාෂාව කතා කරන්න බෑ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හැම ඩිග්‍රී එකක්ම කරන්නේ ඉංග්‍රීසි මීඩියම්. හරිද? ඒ වගේම විශ්වවිද්‍යාලය තුල ඔයාට නවාතැන් පහසුකම් අතුළු තවත් බොහෝ පහසුකම් තියෙනවා. මේ ඔක්කොම ගැන වැඩි විස්තර දරගන්න හොඳම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ડોක්ටර් භාග්‍ය. මොකද ડોක්ටර් භාග්‍යත් චායිනා ලංකා এডুকেෂන් එකෙන් ඉගෙනගෙන ඩිග්‍රී එකක් කරගත්ත කෙනෙක්. එයා හොඳට විස්තර කරලා දෙයි. කතා කරාම මම කතා කරාම මට නම් විස්තරේ ලස්සට කිව්වා. ඉතින් ඔයාටත් එයත් එක්ක කතා කරා වැඩි විස්තර දරගන්න පුළුවන්. මම පොඩ්ඩක් ඩිග්‍රීස් ගැන මතක් කරන්නම්. කෙමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එතකොට කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් ගොඩාක් ඩිග්‍රීස් හදාරන්න ඔයාලට අවස්ථාව තියෙනවා චායිනා ලංකා এডুকেෂන් එකත් එක්ක එකතු වුණොත් එහෙම. ડોක්ටර් භාග්‍යට කතා කරන්න මම නම්බර් එක මතක් කරන්නම්. 077-290-290. එහෙම නැත්නම් ඔයාලට හිතනවා නම් චායිනා ලංකා এডুকেෂන් එකට ගිහිල්ලා බලනවා, කෝල් කරනවට වැඩිය ලේසියෙන් ගිහිල්ලා පොඩ්ඩක් බලන එක හොඳයිනේ කියලා හිතනවා නම් රයිට් යන්න. තියෙන්නේ කොතනද දන්නවද? ජයවර්ධනපුර හොස්පිටල් එක දන්නවනේ. ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව තමයි තියෙන්නේ. ගිහිල්ලා වැඩි විස්තර ඒගොල්ලොත් එක්ක කතා කරගෙන චීන යන්න. ඔන්න උපාධියක් කරන්න හොඳම තැන තමයි චායිනා ලංකා এডুকেෂන් කියලා කියන්නේ. යන්න හොඳේ. හවස 4:00 විනාඩි 10යි.

0: දවලාව හවස හතරයි විනාඩි 19යි.
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 188.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
2: ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.

අම්මෝය සිින්දුව ලස්සර කියලා වැඩක් නෑ. ඔබගා මම ඉන්නවී කවයක යුනිට බෑන්ඩගේ රදිශ්ගේ වයිස්සක මාර ලස්සරයි සිදු ඉල්ලුව අපේ ටික්ටොක් ලයිව එක සාශ් තැන්කු සෝවාචි ලස්සර සිදුවක් අයිල්ලුවට මංගනවාගේ සිදුව දුන්න හරිද. ඉතින් අද පටන්ගත්තය අපේ රුවන්ගේ සිින්දුවෙන් ඊට පස්සේ මගෙන් ඉල්ලතින මල්සර අපේ ප්‍රසංග ඇතුළ කොරයාාව කොල්ල සට්ක මල්සරදදුන්න ඔන්න ඉළඟට ඔබගවම ඉන්න විදුන්න. ඊළඟට මගෙන් ඉල්ලතින මන්ද පමාගල මං ඇත්තර මේක වෙන්ඩ එක මගේ ලයිවකට දැම මං හිතුවේ සිින්දුවක් නෙමේ ශාරකයෝ අයිල්ලන්නේ ඇයිමම් පරක් වුණේ කියලා හරිද. ඉතින් කොමුණ සිින්දුටික එක දිකට දෙනවා හැමෝගෙම ඒයි සායිංකකුත් දෙනවා. ඊට කලින් අද දවසේ ෆස් ටයිම් අපේ චැනල් එකේ අහන්න සලස්වන ලස්සනම ලස්සන මේක ටැමිල් සිින්දුවක්ද තෙලිගු සිින්දුවක්ද කියලා මට හරියටම කියන්න බෑ. මට ඉඳන් ටැමිල් හින්දි ඕව මික්ස එකක් තියෙන මේක හරි ලස්සන සිින්දුවක් ඊළඟට ප්ලේ කරන්න හදන. ඉතින් මම එනවා ටික්ටොක් ලයිව් එක පැත්තට. ශාරකයෝ ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පූර්ණිමා ඉන්නවා. පූර්ණිමාගේ ආදරණීය දෝනි රුවින ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම අද රුවිනගේ තාත්තවත් එකතු කරගන්න කියලා කියන රුවිනගේ තාත්තවත් ආදරෙන් එකතු කරගන්නවා. රොෂාන් ශාමික අද ඔයා මාලගිරවියක් වගේ කෝ රතුපාට මාලේ මගේ ඇඳපත් තනිකරම කොළපාටයි රතු මාලේ නෑ අද ගෙදර තියලාවේ. පත්මිත් ඇවිල්ලා ඉන්නවා. අසංක ලක්මාල අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රන්දික මට මෙසේජ් එකක් දාලා තිනවා. ආදරේ ඔයගොල්ලෝ වට්ස්ඇප් එකටත් මෙසේජ් කරනවා. බොහොම ස්තුතියි භාග්‍ය ඔයාව වෙරොනිකා ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. මදු ඔයාවත් මතක් කරන්න ඕනේ ඩ්‍රින්ක් වලින්. රෂී බ්‍රෝ ඇවිල්ලා ඉන්නවා ඔයාවත් එකතු කරගන්නවා. තාමර ඔයාවත් මතක් කරන්න ඕනි. අනන්තත් හිටියයි වගේම ස්කයිෝආවත් ඒ වගේම තව කවුද හිටිය අනේ මේ රහ ලබේ රත්න ආහගෙන ඉන්න කියලා මම දන්නවා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. රුමානි කුමාරි චන්ද්‍රනායක ඔයාවත් එකතු කරගන්නවා. සජී ඇවිල්ලා ඉන්නවා. සජිත් සින්දුවක් ඉල්ලලා තිනවා. මම දෙන්නම් සින්දුව අනිවාර්යෙන් සින්දු දෙනවා. මට සොන් එකක් දෙන්න කියලා තිනවා. එන්ජේ ඉන්න ඔයාවත් එකතු කරගන්නවා. තව දිකෝ කමෙන්ට් එකක් දෙන්න. කො කවුද කවුද කවුද කවුද කියලා බලන්න ඕනේ. උඩට යන්න ඕනේ. මට මේ කමෙන්ට් සොයන එක තමයි ප්‍රශ්නේ. ඇයි වගේ මූණ දිලිසෙන්නේ කියලා තිනවා. ඒකට පොඩි රහසක් තියෙනවා මූණ දිලිසෙන්න. අනේ වැතුම ඇවිල්ලා ඉන්නවා. එක රිසෝට් ආවද ආදරේ මතක් කරනවා. මට කවුරු හරි මිස් වුණා නම් සමා වෙන්න. එෂාන් ඔයාව අපි හැමදාම ඔයාව බලාගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා කොරියාවලින් කියන්නේ ප්‍රසංග සනත් ඉන්නවා. ඊට පස්සේ අනේ මට ඒ කමෙන්ට් එක හොයාගන්න බෑ සමා වෙන්න. කුමාරි චන්ද්‍රනායක ඔයා හරි ඕකේ. ඒ කමෙන්ට් එක හොයාගන්න බෑ සමා වෙන්න. කවුරු හරි කෙනෙක්ගේ නමක් මිස් වුණා නම් මට ආයෙ දාන්න මං කියන්නම්. සිවත් ඇවිල්ලා ඉන්නවා. සිවා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. එතකොට පත්මිවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට සුප්‍රීම් මරු කියලා තියෙනවා. සුප්‍රීම් මරු ඇස් ඔල්වේස් අපි යනවා සින්දුව අහන්න. අහල බලන්න මේ සින්දුව අහලා ඇති මර ලස්සනයි. ෆස්ට් ටයිම් අපි චැනල් එකේ මේ සින්දුව ඇහෙන්නේ. හවස 4:27යි.

0: දවලවහව සහ 3 විනාඩි 37යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
6: අඩු වෙලා
5: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද මේක මේ බඩගින්නේ ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
8: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ඔන්නක තමයි කියන්නේ ඉතින් ඕන ටඩිය හොඳ කරන්නගේ මිනිස්සු අපිත් එක තරහ වෙනවා කියලා. දැන් රික්වෙස් ෆ්‍රයිඩේ දවසට ලයිව් එක රීච් එක වැඩි. ඉතින් මොකද කරන්නේ? ඉල්ලන හැම සින්දුවම දෙන්න උපරිම උත්සාහ කරනවා. නම් ගම් මමද ගුණා කියලා තරහ වෙන්න එපා. මොකද මම ග්‍රාම සේවක නෙවෙයි. මම කොහොමදනේ උන් මතක තියාගන්නේ? ඇත්ත නමින් ආවම මට මතක හිටිනවා. රයිට්. මම යනවා මාලේ පැත්තට. අක්කේ මාලේ ඉඳන් මම පවන්. සමන්ත අයියා, සුනෙත් අයියා, ජානක අයියා, චමුද් මල්ලි, සිනේත් මල්ලි ඇතුළුව M Glass Aluminium Private Limited එකේ මාලේ කම්පැනි අයව සින්දුවකට එකතු කරගන්න අක්කියෝ. අපි ඉන්නේ මාලේ දෙවේනේ කියලා දාලා තියෙනවා. ආශියක්ගේ වැත් එක්ක ඉන්න ඔය ලිස්ට් එකේ. රයිට්. ඕකේ. පිටරට විස්තර මෙව්වා දෙන්න කියලා කියනවා. අනිවාර්යෙන් පිටරට විස්තර දෙන්නයි හදන්නේ ඔයාලට. මාලේ ඉන්න අපි ගොල්ලෝ සෙට් එකට බලමු තා කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලා. ඩිලාන් නිරෝ ශංවල් ඉඳලා අතුලා ශ්‍රීගමගේ සින්දුවක් කියලා අනිවාර්යෙන්ම දෙනවා. ඒ වගේම ඊජියන්ර පුස්සල්ලා BF ජනපද ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවකට එකතු වෙන්න ඕනි කියලා. මොරටු ලක්ෂාන් පෙන්ට්‍රි කබඩේගේ සෙට් එකට සින්දුවක් එකතු කරගන්න රන්තික මදු ලක්ෂාන් අසංක. මම TikTok live එකනොත් ඇවිල්ලා මාව බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි ඔයගොල්ලන් එකතු කරගන්නවා. ඊට පස්සේ මට කතා කළා ජයමාල් මොරටු ඉඳලා අපේ සෙට් එක. මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දුවක් කිල්ලව දෙන්න බෑනේ සුද්දා. ඉතින් මම සින්දුවක් දුන්නානේ ඔබ ගාව මම ඉන්නේ මි. ඒ වෙනුවට මම දෙන්න HR ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් මේ සින්දුවට පස්සේ. හරිද? මංජුල ඉන්නවා, ධනුෂ්ක ඉන්නවා, මෛත්‍රී ඉන්නවා, රංග ඉන්නවා, ටැංකි ඉන්නවා. මෛත්‍රී මෛත්‍රී වේවා. ආදරේ සෙට් එකට එකතු කරගන්නවා. විෂු ඔයාව මතක් කරන්න ඕනි පවන්. ඔන්න මැසේජ් එක කියෙව්වා. ඩිලා නිරෝෂන් වල මැසේජ් එක කියෙව්වා. ඒ වගේම ෂේන් ඉන්නවා. යා මාතක එන උලෙන් ඉන්නේ. මම දන්නේ නැයි කියලා තරහ වෙලා යන්න මට යාව අමතකුණා කියලා. යා මාතක තරහ වෙන්න පානේ. අපිට මොනවා බෙදා ගන්න බැරුවද? නේද මදු? මේද මදු කියලා වැඩක් නැහැ. රශි බෝයි ඔයාගේ සින්දුව මම දුන්න. චාන්දනී කුලරත් ඔයාවත් එකතු කරගන්න. තරිඳුගේ සින්දුව ඊළඟ පැයදි තමයි දෙන්නේ. ආකාශ්, කවිඳු, ජයමාන් ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. අනේ ඉතින් රිම්ෂාඩ් ඔයත් ඇවිල්ලා ඉන්නවා. චාන්දනී කුලරත් මම කිව්වා නේද? හරි හරි හරි හරි. සුමිත් කුමාර් ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද ඉන්නේ? ඉන්නවනම් මැසේජ් කරන්න. රටටටට ගාලා හයි හයි කියලා දාගෙන යන්න. අපි යනවා සින්දුව අහන්න. පිටරට විස්තර මෙව්වා අහන්න තමයි හදන්නේ. හයයි හත සමවන්න හවස

0: වෙලාවහව සහසරය විනාඩි 47යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි
2: හරි හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපානවා
2: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අසකුණ පිළිකෑම
0: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් lifestyle with Manisha සතිය දවස් පහේම උදේ 10:00

0: සුබ සඳෑවක්. දැන් වෙලාව සවස 5:01.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: கீதைய விந்தினமாக
1: சுப்ரீம் ரிக்வெஸ்ட் ஃப்ரைடே
2: Supreme Request Friday. අපි දෙවනි පැයට ආවා. හවස 5 විනාඩි 3 වුණා. Right. ඔමින 3 වෙන right. Okay. 53 3. Right. හවස 5 විනාඩි 3යි දැන් වෙලාව. දෙවනි පැයටත් හිමින් හිමින් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම තමයි. කාලය කිතරම් සදුරුද යුවතිය. නෑ නෑ නෑ. ඒක නෙමෙයි කතාව. මොකද්ද කතාව? සත්‍ය කිතරම් කටුකද? චාන්දනි කුලරත්න ඉන්නවා. එයා මගෙන් ඉල්ලුවා ගලන ගලන දොළපාරේ දෙන්න කියලා. ගලන ගලන දොළපාරේ ඊළඟට ලෑස්ති වෙලා තියෙන්නේ. චමිත්, චමිත් ඔයාට මං ආදරේ, බොහොම සූදී. ඒ වගේම දනා ඉන්නවා, බිෂු ඉන්නවා. බිෂුව මං ආයෙ පාරක් එකතු කරගත්තා. බිෂු දෙපාරක් එකතු කරගත්තනේ මම. කමක් නැහැ, වැඩි වෙන්නේ නැහැ නේද? දමිත් අය ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඔයා ආපු වෙලාවෙ ඉඳලා AI සින්දුවක් ඉල්ලුවා. රයිට් ඊළඟට AI සින්දුවක් තමයි තියෙන්නේ. මිහින් මිහිරංග ඔයාවත් එකතු කරගන්න. අනේ අපේ ගෙදර ඔයාගේ hina පුරුදු වෙනවා කට්ටිය. මගේ hina ප්‍රැක්ටිස් කරනද ගෙදර? මාරු මාරු මාරු මාරු. රයිට්. ඇන්තනි ඉංගි මරණ කේ සුජී වගේ ඉංගි මරණ තරු රැණ ඉල්ලනවා මගේ ඇන්ටනි. මට අමතකුණා. ඔයාට දෙන්නම් ඊළඟට සින්දුව. රයිට්. අහගෙන ඉන්න. ඔය විදිහට තව ටිකක් වෙලා මාත් එක්ක. ගලන ගලන දොළපාලි හවස 5 වෙනාඩි 5 වෙනව.

දොල පාරේ ඒ කියන්නේ මාරයින ආටිෆිශල් ඉන්ටලිජන් කියලා කියන්නේ මාරදයක් හරි ඉන්ට්‍රස්ටින් මේ දවස්වල හරි ප්‍රසිද්ධයිනේ. ඉතින් අනේ ඒ ගැන ඉගෙන ගන්න ආස නැද්ද, ඩිග්‍රී එකක් කරන්න ආස නැද්ද, චීන පැත්තට ගිහිල්ලා චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් එක කරන්න හම්බෙනවා නම් තවත් chance එකනේ. ඒකට හොඳ තැනක් තියෙනවා දන්නවද? ඒක කොහෙද කියලා කියන්නද? හරි, ඒ තමයි චීන ලංකා এডুকেෂන් කියලා කියන්නේ. ඔයා දන්නවද 2027 අවුරුද්දට ඔන්න චීනට යන්නවට අවස්ථාව තියෙනවා scholarships දිනා ගන්න. විශේෂයෙන්ම biological engineering, food science engineering, ඒ වගේම artificial intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දෙන්න ඒකල ලෑස්ති වෙලා ඉන්නේ. නරක නෑ. මතක තියාගන්න දවස් දෙක ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. අනික entrance exam එකක් තියෙනවා. ඒක නිකන් පෙරපුහුණුවක් වගේ. වට හරි වාසනාවක් නෑනේ ඉතින් චීනට යන ශිෂ්‍යත් හම්බෙනවා කියලා කියන්නේ නේද? ඊට අමතරව A level pass ඔයාට ගොඩාක් උපාධි හදාරන්න අර්ධකාලීන ශිෂ්‍යත් සහ පූර්වකාලීන පූර්ණ කාලීන ශිෂ්‍යත් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැම්ම කෝල් එකක් දෙන්න ඩොක්ටර් භාග්‍යට. ඩොක්ටර් භාග්‍ය හරි අපූර්වට ලස්සනට විස්තර ටික කියයි මට වැඩි හොඳට එයා කියයි. මොකද ඩොක්ටර් භාග්‍ය කියලා කියන්නේත් ඉතින් චීන ලංකා এডুকেෂන් එකෙන් චීන ගිහිල්ලා ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක්. එයා හරි විශ්වාසයෙන් තමයි කතා කරන්නේ. මොකද අවුරුදු 25ක විශ්වාසයක් දිනාගෙන තියෙන ආයතනයන්නේ චීන ලංකා এডুকেෂන් කියලා කියන්නේ. ඉතින් ඩොක්ටර් භාග්‍යගේ නම්බර් එක කියන්නම් ඔයාට ලියා ගන්න ටක් ගාලා. 077290290 තමයි නම්බර් එක. හරියන්නේ නැහැ කෝල් කළා. මට යන්න ඕනේ චීන ලංකා এডুকেෂන් එක කියලා ඔයාට හිතනවා නම් දන්නද කොහෙද තියෙන්නේ කියලා? ඔය ජයවර්ධනපුර හොස්පිටල් එක දන්නවනේ. රයිට්. එතනට ගිහිල්ලා ඒකේ B gate එක ගාව තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate එක ගාව තමයි චීන ලංකා এডুকেෂන් එක තියෙන්නේ. මතක කරන්න එපා. හරිද? චීන ගිහිල්ලා උසස් අධ්‍යාපනය හදාරන්න උපාධියක් කරගන්න. ඉතින් ආසාවක් තියෙනවා නම් ශිෂ්‍යත්ව දිනාගෙන යන්න තියෙනවා නම් විශ්වාසවන්ත තැනක් නම් ඒ චීන ලංකා এডুকেෂන් විතරමයි කියන එක මතක තියාගන්න. පොඩ්ඩක් ඉන්න. ඊළඟට අපි දෙන්න හදන සින්දුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි කට්ටියව. බෑ සින්දු මතක් කරන්න කලින් සින්දුවට කට්ටිය එකතු කරගන්න කලින් අපි සින්දුවාලේ හවස 5 වෙනාඩි 11යි දැන් වෙලාව.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: iBooks උදෑසනක බලා උදෑසන හද.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

අවසරයි දැමලාව හවස පහ විනාඩි 20යි අපි යනවා ජගත් හම්බ වෙන්න ජගත් එවලා තිනු කවියක් මට ලස්සන සුදු කෙල්ලන්ටයි මම නම් කවි ලියන්නේ ආශි කෙල්ල ඒකනේ ඔය තාලෙට කවි කියන්නේ hina හඳයි කතා පෙළයි ලස්සනටයි ඇහෙන්නේ ඒකනේ අපි ටෙම්පෝ ඩවුන් රහ කර කර අහන්නේ thank you ජගත් thank you so much ජගත් ඉල්ලලා දිනු දමිත අසංකගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා දමිත අසංකගේ සුදු මූණ දැක ගන්න ඉන්නේ බලා මම දුන්නා පැටියෝ ඒ කලින් පැයේ එනිසා මම ඔය ඊළඟ සින්දුවට එකතු කරගන්නම් රයිට් ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශාන් චේතනා තේජ අවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවා විලක ඒඩි සමරසිංහ එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඒ වගේම මඩපාත සිංහ සමාජයේ රංජිත් රංජදාස අබේරත් චන්ද්‍රදාස අබේරත් මිල්ටන් මොහන් ඉන්ද්‍රසිරි අමරසිංහ සමගින් ලක්ෂ්මන් හැමෝම එකතු කරගන්න කියලා ඔන්න මැසේජ් එකේ වෙලා තියෙනවා මම අද ෆුල් මැසේජ් එක කියෙව්වා කවුරුත් මට මුකුත් චෝදනා කරන්න එපා මම මැසේජ් කියවන්නේ නැහැ කියලා ඔන්න මම කියෙව්වා චාන්දිනී ගොල්රත්න හරි නේද චාන්දිනී චොප්ටි ජයිනා සල්ලි නැත්නම් රජ වෙයි අනිවාර්යෙන් චතුරංග චතුරංග අපි සුප්‍රීම් රේඩියෝ FM 89.1 89.3 අපේ ෆ්‍රීකවෙන්සි එක එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපි වහන්න www.suprimeradio.lk හරහා ලෝකේ ඔයා කොහේ හිටියත් ඔයාට පුළුවන්කම තියෙනවා අපි වහන්න එහෙමනම් ඔන්න විශේෂ ඉල්ලීමක් ගිය සතියේ ඉඳලා මේ සින්දුව ඉල්ලුව අපේ අනිත් බෙල්ට් වලිනුත් මේ සින්දුව ඉල්ලලා තියෙනවා අපේ තරිඳු තිසර තමයි මේ සින්දුව ඉල්ලුවේ ඒ නිසා තරිඳු තිසර වෙනුවෙන්ම ඔන්න ෆස්ට් ටයිම් අද අපි ප්ලේ කරනවා මෙන්න මේ සින්දුව අහන්න හවස 5:21

0: ලිතුවේනියාවේ රැකියාවක් කරන්න දෙන්නම් කිව්වද?
1: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා?
7: අඩු වෙලා
6: තියෙන්නේ ශාමර. මේ කුසගින්න දර්ශකය හරියද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
8: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: Mixing the
10: beat.
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
8: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510.
11: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
12: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිත අවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

හරි කොහොමද ඉතින් TikTok live එකට ඇවිල්ලා ඉන්නේ මේ පැත්තට කවුද ඉන්නේ කව කට්ටිය ස්ටිව් ඇවිල්ලා ඉන්නේ ස්ටිව් ආව ගොඩක් ආදරෙන් උතුර ගන්නවා තරින්දු තිසරෝයාව චාන්දනී කුණරත්නාව සාෂුවාව පූර්ණිමා ඔයාව ඒ වගේම මේ විශේෂයෙන්ම අපේ මදුගේ තාත්තට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා මම තාත්තා ඉක්මනින් සුව වෙන්න කියලා එදා චින්කොවලින් මදුගේ තාත්තා ඒ වගේම ඉඳි බබාවකට ආදරෙන් මතක් කරද්දී මේ කවුද තවමට මේ පැත්තේ මැසේජ් කරලා තියෙන කට්ටියවත් එකතු කර ගන්න ඕනේ රශ්මික ඉන්නවා හොරණේ ඉඳලා අක්ක සෞභාග්‍යව එකතු කර ගන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් ඒ වගේම දිනේෂ් ඉන්නවා දිනේෂ් වත් එකතු කර ගන්නවා දිනේෂ් කොලිකාර එවිතරක් නෙමෙයි සුලක්ෂණා සුලක්ෂණා ඉන්නවා මාළමේ ඉඳලා මැසේජ් කරලා තිනවා ලස්සන සෙද්දුවක් අහන්න ඕනි ඔයාව සත්‍යෙටම අපි අහගෙන ඉන්නේ කියලා සමන්ති මැඩමුත් ඉන්නවා සමන්ති මැඩම්ම තාදරෙන් එකතු කරගන්න කියලා සුලක්ෂණා කියනවා රයිට් ඕකේ වගේම කවුද නිමේෂා ඔයාවත් එකතු කරගන්නවා නිමේෂා කොහෙන්ද කියලා නම් මැසේජ් එක දාලා නැහැ නිමේෂා ඉන්නවා කියලා තමයි දාලා තියෙන්නේ ස්කයි ඇවිල්ලා ඉන්නවා ස්කයි ඔයාවත් එකතු කරගන්න එහෙමනම් ඉන්න මදු ෂාන් ඩාන්සර් බොස්ට බයයි බොස්ට බය නැත්නම් ඉතින් වැඩක් නැහැනේ බොස්ට බයයි මම බොස්ට බයයි සමහර වෙලාවට බොස් මට බයයි දෙවලා හවස 5:41යි

0: දවලාභාව සුපහයි විනාඩි 44යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
6: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
8: මම බොහොම බය වුණා, මගේ පණටි පා වුණා.
9: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
9: ආ, කවද දැක්ක හීනේ?
8: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
9: කොහොමද ගුරුවරවක හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් 1ට.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

චීනය අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් ඔන්න 2027 අවුරුද්දට චීනයට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන්ස් කරන්න ඔන්න අවස්ථාවක් දීලා තිනවා චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයෙන්. බයොලොජිකල් සයන්ස් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. ඔයා ඒ ලෙවල් පාස් නම් දැම්ම කතා කරන්න චයිනා ලංකා එඩියුකේෂන් එකට ඩොක්ටර් භාග්‍යා ඉන්නවා 0777-290290 කියන නම්බර් එකේ. සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූනි මාසේ 28 සහ 29 කියන දෙදින තුල. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට තවත් බොහෝ උපාධි පාඨමාලා හදාරන්න, ඒ වගේම අර්ධ ශිෂ්‍යත්ව, ඒ වගේම පූර්ණ ශිෂ්‍යත්ව සමගින් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වසර 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate වාසල. දැන්ම විස්තර කතා කරගෙන ඔන්න ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න චීනයට යන අවස්ථාව චයිනා ලංකා එඩියුකේෂන් හරහා උදා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකා විදරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas and I can well over there son
3: hello. Supreme Radio the welcome show.
5: Satya දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
9: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා.
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
8: ඉවරයි අද.
4: අහ කවද දැක්ක හීනේ?
9: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
0: සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව ලුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
3: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
3: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරියද මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
5: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහ ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න
0: 89.1 89.3 Supreme Radio

සිකරද සුප්‍රම් රඩියෝ රික්වස් රයිඩ ඉවර කරලා දෙයන්න හදන්න එනම් එළඹෙන සතියන්තයේ ජයග්‍රහී සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හමුවමු සඳුදා හවස 4ට. ගින් එන්න සුබ රාත්‍රියක් සුබ සතියන්තයක් මං ආශිර්වාදයි.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබනේ කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගය මුදලකුත්, ඒ වගේම ප්‍රථම ත්‍යාගය කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
3: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
3: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
7: අඩු වෙලා
6: තියෙන ශාමර මේ කුසගින්නේ දර්ශකය. හරිද, මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show
8: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ප්‍රීම් රේඩියෝ
1: නිධානයක්වත් තිබ්බනම් මේ තියෙන හීන ටික හැබෑ කරගන්න.
2: ඒකනම් ඇත්ත හසිත. මොකද දැන් තියෙන ප්‍රශ්නත් එක්ක අනිවාර්යෙන්ම නිධානයක් තියෙන්න ඕනේ.
1: ඉතින් ගොඩාක් අය හිතනවා ඇති තමන්ගේ හීන හැබෑ කරගන්න නිධානයක්වත් තිබ්බනම් කියලා. මේ යාලට උදව්වක් කරන්න හදන්නේ. නිධානයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
2: ඔයා නිධානයක් ගොඩ දාන්න රෙවෙන ලෑස්ති වෙන්නේ?
1: නෑ නෑ නෑ, මේක නීත්‍යානුකූල නිධානයක්. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඒ ජයග්‍රහකයාට හිමි කරලා දෙමි.
2: ඔව්, ඒ වගේම තමයි තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන වැඩේ කරන්න හරි අමාරු වැඩක් හසිත. හැබැයි මේ වැඩේ ලස්සන්ටම එදා ඉඳන් අද දක්වාම කරන එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් සතේ දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම රටේ ඒකාපත අරමුදලටත් උන ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වයේ සපේනවා. ඉතින් ඒ කියන්නේ ඒ හරහා අපිත් අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. හැමදාම ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේත් කෝටිපති විසිලක්ෂපති හීන හැබෑ කරගන්න ගමන් අපි දෙන සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාවත් ඔයා හිමි කරගන්න කියලාද ඔන්න මතක් කරනවා. එහෙමනම් ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිලදී අරගෙන කෝටිපති සිහින සැපය කරගන්න කියන දේත් මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් වගේ ඔයාගේ ළඟට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද?
1: ටුවරිස්ට් වීසාවකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
0: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
3: Supreme Radio the welcome show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැතන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 Supreme Radio.
1: මේ විශේෂ සම්පතක් ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ මනිෂා.
2: හ්ම්. ඔයාගේ යාළුවෙක්ද?
1: ඔව් අනිවාර්යෙන්. මේ සම්පත ගැන කියද්දී මේ සම්පත් කියලා ගොඩාක් අය අපේ යාළුවෝත් ඉන්නවා. නමුත් මේ සම්පත විශේෂයි.
2: හහ්.
1: අපි නිරන්තරයෙන්ම දැන් කෙනෙක්ගෙන් අහුවොත් එහෙම සම්පතක් කියන්නේ මොකද්ද කියලා ගෙයා කියයි මහජන සම්පත කියලා.
2: හ්ම්.
1: ඔව් මහජන සම්පත කියන්නේ විශේෂ කෙනෙක් තමයි. නමුත් මේ ගැන මහජන සම්පත තුලින් තමයි බිහි
2: වෙන්නේ.
1: හහ්. ඉතින් එයාගෙන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබන්නේ. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000 ක මුදල් තෑගිවාර දිනා ගන්න හැකියාවක් තියෙනවා අද සම්පත ලොතරැයි අරගත්තොත් එහෙම. ඒ විතරක් නෙවෙයි අවසාන අංක 4 ගැළපීමෙමුත් රුපියල් 50,000 ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙනුත් වෙන රුපියල් 4000ක මුදලක් ඔබට දිනා ගන්න පුළුවන්කම ලැබෙනකොට අනිකුත් සෙසු තයාගත් වෙන අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. මෙහෙම මිලදී අරගෙන ඔයටත් පුළුවන් ජයග්‍රාහකයෙක් වෙන්න. එහෙමනම් ඉතින් මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. Yeah.

0: 89.3 Supreme Radio.
1: Fiber laser, CNC laser, plastic laser, සමග නවීන laser තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල opening production වෙතින් අමතන්න 011129138.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් ගුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
2: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
9: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
2: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම්මව

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: night. Supreme Radio.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.3 Supreme Radio.
1: Happening evening drive එක
2: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
3: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න.
4: Let's go.
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
4: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
6: අඩු වෙලා
5: තියෙන්නේ ශාමර. මේ කුසගින්නේ දර්ශකය හරිද? මේක මේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
4: The Welcome Show Supreme Radio.

0: අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන හැම එකක්ම අපි හැමෝම හැබෑ කරගන්න ඕනේ හසිත.
1: ඔව්, කොච්චර හීන තියෙනවද ඉතින් නේද? අපිට අමතක කරලා දාන්න වෙන ඉතින් සපුර ගන්න විදියක් නැහැ කියලා.
0: අනිවාර්යයෙන්.
1: නමුත් ගොඩක් හීන තියෙනවා, සල්ලි වලින් තමයි හැබෑ කරගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් සල්ලි නැතුව ගොඩක් අය අසරණ වෙලා ඉන්නවා හීන හැබෑ කරගන්න.
0: ඔන්න දැන් එහෙම අසරණ වෙලා ඉන්න උමනාවක් නෑ. අනේ මගේ හීන ටික හැබෑ කරගන්න, මට මේ ගන්න තිබ්බනම් හොඳයි, මේ ගන්න තිබ්බනම් හොඳයි කියලා හිත හිත ඉන්න දෙයක් නෑ. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානමින් ඉන්න නිධානයක් ඔයාට දෙන්න. ඒ තමයි දඬ නිධානය ලොතරැයි පත කියලා. කියන්නේ ඉතින් නිධානයක් ගොඩ දැමුවා වගේ තමයි හසිත. අපේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත දඬ නිධානය ඔන්න ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් මේ අවුරුද්දෙත් මේ විදිහට උදාහරණ සහිතවම මේ දේවල් ඇත්ත කියන දේ ඔප්පු කරලා දීලා තියෙනවා. ඉතින් ධන නිධාන ලොතරැයි අලවිය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගය ලැබියා වුණ පසුගිය මැයි මාසයේදී කන්ද උඩ රටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කම ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටට හිමි කර දෙමින්.
1: ඉතින් දශක ගණනාවක් තිස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් සමග එකතු වෙලා ඉන්නවා කියලා දන්නවනේ. ඉතින් දශක 6ක් කියන්නේ ලෙහෙසි පහසු කාලයක් නෙවෙයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි අලෙවිය තුලින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලක් දායකත්වයේ සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන ඒ සුවිශේෂී කාරණාව වලට නිරන්තරයෙන්ම මතක් කරනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයි වත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා කියන්නේ ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්න වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මගේ පණේ පාවුණා
4: ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
4: ආ කවද දැක්කේ හීනේ
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
4: කොහොමද බුදුමවක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම තවල් එකට
0: සින්දු කපේ විත් නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු.
5: උණවැලඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: කියාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for this and I come along with this on a hello.
6: Supreme Radio, the welcome show.
3: Satya Davas Pahima, Uday Hatata.
6: The welcome show.
7: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් නයිට්
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සුප්‍රීම් රේඩියෝ හකින් ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I work සුබදාසනක බලා උදෑසන හරි.
2: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තඹමි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
4: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
5: Back to back සින්දු අහන්න.
8: Let's go.
3: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.

0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-516.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: දන්නවද ලෝකයේ කුසගින්නේ පෙරෙන ජනගහන ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2025 වසරේදී අඩු වෙලා තියෙනවා කියලා.
4: අඩු වෙලා
3: තියෙන ශාමර මේ කුසගින්න දර්ශකය හරිද? මේක මේ බඩගින්න ඉන්න මිනිසු ගැන තමයි මේ කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් ශාමර 2025 වසරේදී මිලියන 645ක් වුණා. එතකොට ඒ ගානින් මේ වෙද්දි මිලියන 14ක් විතර අඩු වෙලා තියෙනවා. තාමත් ලෝකේ බිලියන 2.1ක් විතර නිතිපතා ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1
1: Supreme Radio
0: Magiyana Magirata

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

මාලි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.